0: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්සරින් විදව යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: අද ලක්මිහිර පවන සාර සංග්‍රහයට ඇවිල්ලා අපි මේ මැදිරියේ කතා කර කර ඉන්න අතරේ නිකමඩ වගේ ෆේස්බුක් පිටුවකට ගොඩ වුණාම අපේ හිතවතෙක් මෙන්න මෙහෙම දෙයක් ලියලා තිනෝ දැක්කා. බොහෝ දේ දන්නාසේ හැසිරෙන මිනිසුන් ළඟ කිසිවක් නොදන්නා කෙනෙකුසේ හැසිරෙන්න. ඊළඟට කියනවා බොහෝ බොරු කරන අය ළඟ ඒ බව නොතේරුණාසේ හැසිරෙන්න කියලා. මං ආයෙ කියන්නම් බොහෝ දේ දන්නාසේ හැසිරෙන මිනිසුන් ළඟ කිසිවක් නොදන්නා කෙනෙකුසේ හැසිරෙන්න. බොහෝ බොරු කරන අය ළඟ ඒ බව නොතේරුණාසේ හැසිරෙන්න. අන්න එහෙම ඉන්න පුළුවන් නම් සමාජයේ බොහොම පහසුවට ජීවත් වෙන්නට පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් අදත් ලක්මිහිර පවනසාර සංග්‍රහය සමග අපි සාලිය ගලප්පත්ති, රංජිත් වීරසිංහ, රොෂාන් මීඳුකුලසූරිය සමග මම ජගත් ජයදිරිසිංහ සූදානම් පුරා දෙහෝරාවක් ඔබ සමග රැඳී ඉන්නට අද මේ සුන්දර සවස්යාමේ.
2: ඇත්තරම මේ අපේ ජගත් ගත්තේ මාතෘකාව නම් බොහොම කාලෝචිතයි. මේ කාලෝචිත මාතෘකාවක් ඇත්තරම මේ සමාජයේ සැරිසරන අපිට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙන සිදුවීමක් තමයි මේ ජගත් බොහොම ලස්සනට ඇත්තරම ජගත් බොහොම එක බොහොම කාව්‍ය ආකාරයෙන් බොහොම රසවත් ආකාරයෙන් ඉදිරිපත් කළා. මම හිතනවා අපි කාටත් ඒකෙන් අපි කතා කරන අපිටත් ඒත් එක්කම අපි මේ දෙවෙන පණවිඩ දෙන මුළු ලෝකෙටත් හිතන්න ගොඩක් දේවල් ඒ කතාව නිර්මාණය කරලා තියෙනවා. මිනිස්සුන්ගේ මේ ජීවිතය තුළ ඇති මේ ද්විත්ව චරිත ඇත්තර මේ සමාජය හඳුනාගත යුතුයි. ඒ චරිත අපට තේරුම් ගන්න බැරි නම් මේ සමාජය තුළ මෙච්චර දුර අපිට යන්න බෑ. අපි කොහෙෝ තැනක අපි අතරමං වෙනවා. අපි මම්මුලා වෙනවා. මේක තමයි ස්වභාවය. මේක ඇත්තරම මම මගේ දරුවන්ට කියලා දෙනවා. දරුවන්ට උනත් කියලා දෙන දෙයක් තමයි මේක. මේ මිනිස්සු බොහෝම සිල්වත් විදියට, බොහෝම මිනිස්සු ගුණවත් විදියට, බොහෝම මිනිස්සු යහපත් විදියට මේ සමාජය තුළ සැරිසරුවට ඔවුන්ගේ ජීවිත කතාවේ ඇතුල් පැත්ත බොහොම භයානකයි. ඒ භයානක தත්ය මිනිස්සු අවබෝධ කරගත්තොත් ඒක මිනිස්සුන්ට දැනෙනවා. අර බල්ලන්ට ඉව දැනෙනවා වගේ ඒක මිනිස්සුන්ට දැනෙනවා. ඒක තමයි ඇත්ත. රංජිත් සර් මොකද කියන්නේ?
3: දැන් මෙහෙමයි ජගත්තුක කතන්දර දෙකක් කියවනේ. බොහෝ දේ දන්නා අය අතර නොදන්නාසේ හැසිරෙන්න. ඒක ඇත්තම ඔකේ කතා දෙකක් තියෙනවා. දැන් දන්න අය සමහර වෙලාවට Taman දන්න එක කියන්න හරි ආසයි. අනිත් එක්කෙන ඒක දන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ වුණාට Taman දන්න එක කියන්න ආසයි. විශේෂයෙන්ම මේ ටිකක් වයසට යනකොට පුජ්‍යලයන්ට ඔය Taman දන්න දේ කියන දේවල් කියන්න ආසයි. අතීත කතාවල් කියන්න ආසයි. දන්න දේවල් ඉතින් කියන්න ආසයි. මොකද අහගෙන ඉන්න කවුරුවත් නැහැනේ. අන්න එහෙම වෙලාවකදී එයා කියන එක නොදන්න වගේ අහගෙන ඉන්න එක එයාට සතුටක්. හැබැයි දන්නෝ වගේ කියන දේවල් බොරු නම් මට නම් කටපියාගෙන ඉන්නම බෑ. එතකොට නම් ඉතින් බොරු නම් ඉතින් ඒ වෙලාවෙම මේක නිවැරදි කරන්න ඕනේ. මොකද බොරුවට ප්‍රචලිත වෙන්න දෙන්න බෑනේ. බොරුව යම්කිසි තැනකදී
2: මෙතන රංජිත් ජගත් කීවේ සමාජයේ ජීවත් වෙන්න අපිට මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕන නම් අපි මෙහෙම කළ යුතුයි.
1: ගැටුම් රහිතව ජීවත් වෙන්න
2: ඕනේ. ඔව් ගැටුම් නැතුව. මම ඒක අනුමත කරන්නේ නැහැ. කොහෙත්ම. මට කිසියම් මො විදිහකට ජීවිතේ කිසියම් මො ළඟ මිතුරෙක් හිත මිතුරෙක් කිසියම් මො දෙයක් මට යම් දෙයක් කියලා හෝ දැවුනන මම ඒක අහනවා. අහලා ඒක නිවැරදි කරගන්නවා. ඒක මම නිවැරදිද නැත්නම් ඔහු නිවැරදිද කියන එක නිවැරදි කරගන්නවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාත් එක්ක මගේ තියෙන සම්බන්ධකම් වලින් මම ඈත් වෙනවා. ඒක තමයි මම කරන්නේ. ඒක තමයි මගේ ස්වභාවය. රංජිත් මොකද කියන්නේ?
3: ජගත් මොකද්ද දෙවෙනි වාක්‍ය දන්නා?
1: දෙවෙනි වාක්‍ය ඔහු ලියා තිබුණේ බොහෝ බොරු කරන අය ළඟ ඒ බව නොතේරුණසේ හැසිරෙන්න.
3: ඒකට නම් මට ප්‍රශ්නයක් නැහැ. බොරු කරනවා ඉතින් ඔයා බොරු කරගන්න. මම දන්නවා ඔයා බොරු කරනවා කියලා. හැබැයි ඒත් මට විතරයි. හැමෝ තව කෙනෙකුට බොරු කරලා අනිත් එක්කෙන රැවටෙන්න යනවා නම් මම වහම ඒක වළක්වන්න උත්සාහ කරන මන් දන්නේ. මගේ පෞද්ගලික ස්වරූපය. හැබැයි මට බොරු කරන්න එනවා නම් මම ඒකෙන් හානියක් කරනගෙන ඉතින් එයාට අහුවෙන්නත් නැතුව ඉන්න. හැබැයි සමහර වෙලාවට අහුවෙනවත්ද? අහුවෙන වෙලාවල් නම් මෙහෙමයි. ඉතින් ගොඩක් වෙලාවට මේ ලංකාවේ යාළුවෝ ඉතින් යාළුවෝ දැන් නැති වෙලා තියෙන ගොඩක් අය කතා කරලා ඉවරලා මාසෙකින් දෙන්නම් මට මෙච්චර ගාණක් ඕන කියලා ඉතින් සල්ලි කියා කර ඉල්ලනවා ඉතින් ඕක දෙනවා ඉතින් දුන්නට මම දන්නවා ඉතින් මාසෙන් නෙමෙයි ඊට පස්සේ ආයි කතා කරන්නෙත් නැහැ මුදල් හම්බු වෙන්නෙත් නැහැ ඉතින් ඒකත් බොරු කිරීමක් තමයි ඉතින් ඒ වගේ බොරු කරලා ඉතින් අර බොරුව කියලානේ ඉතින් අපි රවට්ටන්න හදන්නේ ඉතින් ඒකට අපි මම නම් කැමති ඒකට රැවටෙන්න ඒකට ප්‍රශ්නයක් නැහැ
2: අපිට ඒ බොරුවෙන් මේ සමාජයට සහ අපට හානියක් කරදරයක් සිදු වෙන්නේ නැත්තම් මම ඒක ඔහුට ඔහුගේ ආසාව ඔහු සන්තෝෂ වෙනවා ඔහු තෘප්තිමත් වෙනවා ඒක ඒකේ මම ලොකු අර අපි සිංහල කීමනේ තියෙන පිනක් කරගන්නවා කියලා ඒක කරගන්න ඇරලා මම නිශ්ශබ්දව ඉන්නවා නමුත් අර රංජිත් කියෝ වගේ ඒකෙන් හානියක් සිද්ධ වෙනවා නම් වහා මැදිහත් වෙලා ඒක සමතරපත් කරනවා ජගතේ
4: මොකද පැහැදිලිවම මම මේ මගේ මිත්‍රයා ලියලා තිබ්බ අදහස කිව්වේ ඒක මගේ අදහස නොවෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා ඇත්තටම රංජිත් කියෝ වගේ අර මිනිස්සු යම් යම් දේ දන්නවා වගේ පෙන්නනවා කිසි දෙයක් නොදැනගෙන දන්නවා වගේ පෙන්නනකොට නැත්නම් කිසි දෙයක් නොදැනගෙන බොරු මත ප්‍රචාරය කරනකොට නිහඬ වහගෙන ඉන්නට නම් මටත් බෑ තමයි ඒකම අර කිව්වා වගේ බොරු කරන අය ළඟදී ඔව් ඉතින් ඔබ බොරු කරගනින් මට ප්‍රශ්නයක් නෑ කියලා අර සාලිය කිව්වා වගේ නිශ්ශබ්දව බලා ඉන්නක තමයි හොඳම දේ ඉතින් හැබැයි ඉතින් මේ වගේ දේවල් වලදී අපි කල්පනා කරන්නේ මේ සමාජය තුළ විවිධාකාරව මිනිසුන් අතරේ ගැටුම් රහිතව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය
2: නෑ මං හිතනවා මේ චගච්චේ දිරිසිංහට ඔහු ලේඛකයෙක් ඔහු පුවත්පත් කලාවේදියෙක් ඔහු කතෘවරයෙක් ඔහු සමාජයේ අපිට වැඩි සැරිසරපු සහෝදරයෙක් ඔහුට ඒක මං හිතන විදිහට ඔහු ප්‍රගුණ කරලා ඇති ඒක ඒ ඒ ජීවිතේ කොහොමද මේ සමාජයේ පුරාවට මේ ඇවිදින්නේ ඒ වගේ හික්මීමක් ඉවසීමක් නැත්තන්නම් මට නම් බෑ ඒ ගමන යන්න මන්නං ඇත්තටම ඒ ගමන යන්න ඉතින් අපි ගීතයකට යමු නේද ඈ හරි
0: ලක් විහෙර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලසින් සනා රණු සරින් විදව යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබා යන්නට පවන

0: ලක් මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: පවන සාර සංග්‍රහයට සවන් දෙන ඔබේ අදහස් දැනගන්නට අපි හැම තිස්සම කැමැත්තෙන් ඉන්නවා. මොකද අපි වැඩසටහන් ඉදිරිපත් කරනකොට ඒ වැඩසටහන්වලට ඔබ දක්වන ප්‍රතිචාරය මොකක්ද කියන එක අපට ඉතාම වැදගත් වෙනවා ඉදිරි වැඩ කටයුතු සංවිධානය කරගන්නට. ඉතින් මේ වැඩසටහන අතරේ ඔබේ අදහස් දක්වන්නට දුරකථනංකයක් මේ ආයතනයෙන් සකස් කර තිබෙනවා 0468 277 886. 0468 277 886. අපි වැඩසටහන යන කාලය තුළ ඔබට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කෙටි පණිවිඩයක් එවන්නට පුළුවන් මේ අංකයට ඔබේ අදහස දන්වලා ඒ අදහස අපි සැලකිල්ලට ගන්නවා. මම නැවත වතාවක් ඒ අංකය කියන්නම් 0468 277 886.
3: ඒ දුරකථන අංකයට කතා කරන්න බැහැ. ඒකට කෙටි
2: පණිවිඩයක් පමණයි
3: එවන්න පුළුවන්.

0: යුගයක් වර්ණවත් කළ ගීතයක්. මේ ගීතය එක්තරා කාලයක අපේ ගුවන් ඉදිරිය ඔස්සේ එහෙම නැත්නම් අපේ වායු තලය සිසාරා හමා යනකොට අපේ තරුණ හදවත් සසල වුණා. එක අතකින් මේ ගායිකාව අලුත් කටහඬකින් අමුතු කටහඬකින් සමාජ ඉස්සරහට ආවා, අපේ ක්ෂේත්‍රයට ආවා. ඇය මරියසෙල් ගුණතිලක. රංජිත්, සමහරලාට සමහර අය අපේ ළඟ ඉඳද්දී අපට නොදැනෙන වටිනාකම් කෙනෙක් අපෙන් ඈත් වෙලා ගියාම අපට දැනෙනවා වැඩි කියලා මට වෙලාවකට හිතෙනවා.
1: ඔව්, මරියසෙල් ගුණතිලක අප අතරින් පෞගෙදා වෙන් වෙලා ගියා. ඔය ගීතය කැන්ඩි ලමිස්සි ගීතය මම හිතන්නේ 70 දශකයේ දෙවෙනි භාගයේදී වගේ තමයි අපිට අසන්න ලැබුණේ.
0: අර 1977 දී තමයි මේ ගීතය එන්නේ.
1: ඒ ගීතය අර කැසට් සංගීතයත් එක්ක එකට මුසු වෙලා ආපු එකක්. විවෘත ආර්ථිකය ලංකාවේ ඇති වෙලා ඊට පස්සේ කැසට්ස් එනකොට ඒවත් එක්ක එන සින්දුව. මේ ගීතය මට හරිම මේ අප්සෙට් ඒ දවස්වල මට අප්සෙට් වුණේ මොකක්වත් හින්දනේ මට මේක වචන ටික හොයාගන්න තේරෙන්නේ නැහැ මොනවද කියලා කියන්න කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ දැන් සින්දුවක් ඒ දවස්වල ඇහුවාම පුදුම ආසාවක් තියෙනවා මට ඒ සින්දුව ඔක්කොම වචන ටික ලියාගන්න. මේකේ කොහොමවත්ම අද දවසටත් සමහර තැන්වල කියන වචන මොනවද කියලා දන්නේ නැහැ. නමුත් හරිම රසවත් ඒ ගීතය. ඒකත් එක්කම කැන්ඩි ලමිස්සි කියලා මරියසෙල් අඳුරගත්තෙත් කට්ටිය කැන්ඩි ලමිස්සි කියලා. ඉතින්
0: ඊට කලින් රංජිත්, මරියසෙල් ඇත්තටම ක්ෂේත්‍රයට එන්නේ ඇගේ වයස අවුරුදු 10 සමස්ත ලංකා තරගයකින් ජයග්‍රහණය කළා. ඇය උපත ලබන්නේ 1958 ජූනි 11 වෙනිදා නුගේගොඩදී. ඉතින් නුගේගොඩ තමයි කලාකාරයන්ගේ පුරවරය. ඉතින් නුගේගොඩේදී තමයි ඇය උපත ලබන්නේ. ඉතින් ඇය නුගේගොඩ ගායිකාවක් කියලා තමයි අපි දන්නේ. ඉතින් 1960 දශකයේදී ඇය සමස්ත ලංකා තරගයෙන්, එතකොට ඇයට වයස අවුරුදු 10 ඇය ජයග්‍රහණය කළ තමයි ක්ෂේත්‍රයට එන්නේ. නමුත් අව සමාජය ඇය හඳුනාගන්නේ කැන්ඩි ලමිස්සි සින්දුවෙන්.
1: ඔය කැන්ඩි ලමිස්සි සින්දුව ඊට පස්සේ දිගින් දිගටම ගායක කණ්ඩායම් එක කරපු ගීත බොහොමයක් අපිට අහන්නට ලැබුණා. ඉතින් ඇත්තටම ඉතින් ඇය එක්තරා ප්‍රදේශයක් අපි රසික පරාසයක් ආවරණය කරගෙන තමයි මේ හිටියේ. ඉතින් ඔය 70 තියුණ පොඩි ප්‍රශ්නයක් තියුණා අපිට, මේ ප්‍රබුද්ධ ගීත කියලා බෙදීමක් තිබුණා. ඔය බෙදීමට මමත් අහු වෙලා මම අනිත් පැත්තේ හිටියේ. නමුත් අපි පහු කාලයක ඉතාමත්ම රසවින්දා මරියසෙල්ගේ ගීත ඔය බෙදීම අපිට අමතක වෙලා ගියාට පස්සේ.
0: ඇත්තම රංජිත් අර සමාවෙන්න. ඇත්තම රංජිත් කිව්වා වගේ අර ප්‍රබුද්ධ පීචං බෙදීම කියන එක, නැත්තම් ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන ගායක ගායිකාවන් බෙදීම කියන එක ඔය 70 අපි ලොකුවටම අත්විඳා. සමහරලාට සමහර අය මම අහන්නේ ප්‍රබුද්ධ ගීත විතරයි කියලා ලොකු කමට කියන කාලයක් තිබුණා. පාපොච්චාරණයක් කරනවා මගේ අවුරුදු 50 වෙනකොට මම ඒ ප්‍රබුද්ධ හැව ගලවලා ඉවත් කළා. ඊට පස්සේ තමයි මම ලෝකේ රස විඳින්න ගත්තේ. ඉතින් ඇත්තටම මෙන්න මේ තර්ක විතර්ක වාද විවාද නිසා සමහර ගායක ගායිකාවන්ට ලැබිය යුතු නිසිතන ලැබුණේ නැහැ. අපි අද ජෝතිපාලයන් මිය ගිහිල්ලා අවුරුදු දශක ගණනාවක් ගිහිල්ලත් අදත් හොඳම ගායකයා අර ජනප්‍රියම ගායකයා ජෝතිපාලයන්. නමුත් ඒ යුගයේදී ජෝතිපාලයන්ට තැනක් තිබෙන්නේ නැහැ, තුමන්ට සැලකුවේ නැහැ කවුරුත්. අපි වුණත් සැලකුවේ නැහැ.
1: ජෝතිපාලට
0: MS ප්‍රනාන්දුට
1: ක්ලරන්ස් විජේවර්ධනටත් එහෙම ලොකු තැනක් ලැබුණේ නැහැ. බොහොම මාරුවෙන් තමයි එතෙන්ට එන්න පුළුවන්.
2: මෙතනදී ඔය සිංහල සිනමාව තුළ ප්‍රබුද්ධ කියලා කොට්ටාසයක් නිර්මාණය වුණා. ඒ ප්‍රබුද්ධ කියන කොට්ටාසේ අපි කවුරුත් හිටියා. නමුත් අපි ගීතයක වින්දනය, ඒ කියන්නේ ඒ ගීතයක තියෙන රසය, ඒ රසය විඳිනකොට අපි සීටි ෆෙනෑන්ඩුගේ, එහෙමත් නැත්නම් ක්ලරන්ස් විජේවර්ධනගේ, එහෙමත් නැත්නම් මරිසෙල් ගුණතිලකගේ සින්දු වලින් අපි ඇත්තරම කියන අතෘප්තිමත් භාවයක් ලැබුවා. බොහොම සතුටක්, ෘත්මත් භාවයක්, වින්දනයක් ලැබුවා. මේක මේ කට්ටිය ලංකාවේ සිනමාශේ සංගීත ශේත්‍රයේ බොහොම ජනප්‍රිය වුණේ සුද්දෝ අතරේ. මේ මීගමුව පැත්තේ මේ හැම 5-star hotel එකම 4-star hotel එකම වගේ Friday night Saturday night මේ ගායකයන්ට book කරලා තියෙනවා. මේ ගායකයෝ ඒ ඔවුන් හරහා ඔවුන්ට ලබා දුන්නේ සංගීතය. ඔවුන් බොහොම pop සංගීතයට කැමති. ඒත් එක්ක මේ සංගීතයේ තියෙන සංගීත රටාවන්ට කැමති. ඒ රටාවන්ට අනුකූලව ගීත ගායනා කරපු විලාශයත් එක්ක තමයි ලාංකීය මේ මේ සංගීතයට ලැබි ජනතාවත් එක්ක මොවුන් බද්ධ වුණේ. ඉතින් අපි කවුරුත් ඒ කාලේ 70, 75, 77 වගේ කාල සීමාව තුළ මේ ගායකයෝ විශාල විදිහටම ජනප්‍රිය වුණා. ක්ලැරන්ස්ලා, මරියසෙල්ලා ඇත්තරම පාටියකදී ඇත්තරම විශේෂයෙන් පාටියක් කියනකොට ඒ කට්ටිය කවුරුත් ආරාධනා කරනවා. ඉතින් ඇත්තරම මම හිතනවා ඒක තමයි සිදු වුණේ. ඉතින් අපි ඇතින් එතුමියට සුභ ගමන් ප්‍රාර්ථනා කරමු.
0: ඇත්තටම එතුමිය අපේ සමාජයට කළ සේවය, නැත්නම් අප රසවත් කරන්නට කළ සේවය මම හිතන්නේ අපි කිසිදා අමතක කළ යුතු නැහැ. ඒ පිළිබඳව අපේ කෘතවේදීත්වය හැම මොහොතකම අපි පිළිගන්වන්නට ඕනේ. මොකද ඔවුන් තමයි අපේ සමාජය රසවත් කරපු අය. එතකොට ඔවුන්ගේ නික්ම යාම සමාජය තුළ ඇති කරන්නේ විශාල හිස්තැනක්. ඉතින් ඒ රික්තය පිරෙන්නේ නැහැ කවදාකවත්. ඒ හිස්තැන් අපේ හිත ඇතුලේ රැඳිලා තියෙනවා. ඉතින් මරිසෙල් ගුණතිලක අපේ සදාදරණීය ගායිකාවට අපේ ප්‍රණාමය.
2: අපි සුභ ගමන් ප්‍රාර්ථනා කරමු.

0: ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
3: බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන කැනීම් කරන හෝ නිම කරන ලද ඕනෑම භාණ්ඩයක් ශ්‍රී ලංකාවට අනයනය කිරීම රජය විසින් වහාම ක්‍රියාත්මක කරන පරිදි තහනම් කර තිබෙනවා. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර එය පසුගිය ජූලි මාස 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. මෙම නව රෙගුලාසිය යටතේ යම් රටකින් භාණ්ඩ අනයනය කිරීමේදී ඒවා බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරහ නිමවා නොමැති බවට තහවුරු කිරීම අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පරයාවිත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැලකිල්ලට ගනිමින් මෙම තහනමට යටත්ව යුතු නිශ්චිත භාණ්ඩ හෝ රටබල් පිළිබඳ අමාත්‍යවරයා විසින් ඉදිරි කාලානුරූපීව නිවේදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි කිරීමේ අරමුණින් දිවයිනේ සෙළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්තුණා. එහිදී රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනස්කම් රැසක් ප්‍රකාශයට පත් කිරීමටද පියවර ගැනුණා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මධ්‍යම රාජ්‍යයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාණ නොවී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය මත හදිසි පාලම් මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු ඍජුවම සිදු කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනමම මූල්‍ය සංචිතයක් ලබා දෙන බවයි. මීට අමතරව යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමටත් අවිධිමත් ලෙස අතහර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණ කර ඒවා අවසන් කිරීමටත් රාජ්‍ය සැලසුම් කර තිබෙනවා. මේ අතර වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් බවත් ඔවුන්ට වඩා හොඳ ජීවිතයක් සමාජ වටිනාකමක් හා ගෞරවයක් හිමිකර දීම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවනාදීර ආරම්භ කිරීමේ උත්සවයේ දක්වමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් පෙන්තල ආණ්ඩුව මේ ආණ්ඩුව බවයි.
4: අපේ රටේ ගොවි ජනතාවගේ සමහර කණ්ඩායම් තුල යම් නොසන්සුන්තාවයක් තිබෙන බව විවිධ මාධ්‍යවලින් වාර්තා කරමින් තිබෙනවා. නේද? ටිකක් වීමිල පිළිබඳව ආදි කරුණු පිළිබඳව යම් නොසන්සුන්තාවයක් තිබෙනවා.
5: මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් තමයි තමුන්නාන්සල මැදිහත්ලා ගොඩනගලා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේහා ප්‍රමාණෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. මං කියන හේතු කීපයක්. 1. අපි එනකොට පෝරසාන ආධාරයෙන් රුපියල් 15,000යි. අද අපි රුපියල් 30,000ක පෝරසාන ආධාරයක් ලබා දෙනවා. දෙගුණයකින් වැඩි කරලා තිබෙනවා. අපි ඇවිල්ලා දැනට අස්වැන්න නෙලා තියෙන කන්න තුනක විතරයි. මේ කන්න තුනක වී නිෂ්පාදන වෙනකොට අද හාල් වලින් ස්වයං පෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදන වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්ලා වගා කරලා තිබෙනවා. ඒ අපි කරේ විශ්වාසිතවල යම් හාල් ප්‍රමාණයක් පිටරටින් ගේන්න අවශ්‍යකම ලැබුණා. හේතුව සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන විශේෂ හාල් ප්‍රභේදයක් තිබෙනවා. ඒ ප්‍රභේදය අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ හාල් අපිට පිටරටින් ගේන්න වෙලා තියෙනවා. ඒ හාල් විතරයි අපි පිටරටින් ගේන්න සැලසුම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි. අපේ වී නිෂ්පාදන අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. හාල් වලින් වත් විතරක් නෙවෙයි හාල් වලින් අනෙක් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වලට පුළ වැඩි කරන්න ඕන. ඒක බතට විතරක් වෙටි. එනිසා තව අතුරු ආහාර, තව සත්ව ආහාර එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන එතෙන්ටත් යන්න ඕන. වැඩියෙන් අපිට හාල් නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි දන්නවා ජපාන් රටේ සහල් වලින් විශාල නිෂ්පාදනය කරනවා. හැබැයි අපි සහල් වලින් බත විතරක් නිෂ්පාදනය කර රටක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා.
3: මේ අතර ගොවියාගේ කර පිටින් බලයට ආ වත්මන් රජය අද ගොවියාට වී සඳහා ප්‍රමාණවත් මිලක් ලබා දීමට අපොහොසත් විය දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා කොළඹ ප්‍රගති උත්සවයකට එක් වෙමින්.
6: දැන් පහුගිය දවසක ගොවි නියෝජිතින් කණ්ඩායමක් අපි හමු. ඒ හමු වෙන අවස්ථාව වෙනකම් වී වලට ලබා දෙන ස්ථාවර මිල ගැසට් කරලා තිබුණේ නැහැ. අපි ගොවි ජනතාව හමු වෙලා මුහුණ දෙන අභියෝග පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයින් පසුව වී අලෙවි මණ්ඩලය නිකුත් කරනවා චක්‍රලේඛයක්. වී වලට ලබා දෙන ස්ථාවර මිල කුමක්ද කියන කාරණාව වී කලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 137ක් වැය වෙනවා කියන කාරණා. මේ කියන්නේ ලේඛයක්. වී වලට ලබා දෙන ස්ථාවර මිල කුමක්ද කියන කාරණාව වී කලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 137ක් වැය වෙනවා කියන කාරණා.

0: මේ අතර බොහෝ ප්‍රදේශවල මේවද විට යලකන්නේ වී අස්වනු නෙලී මාරම්භ වී ඇති බැවින් වැඩිම අස්වනු ඇති ප්‍රදේශ ඉලක්ක කර ගැනීමෙන් වී ගබඩා විවෘත කර තිබෙන බව වී අලවි මණ්ඩලය පවසනවා. එහි සභාපති මංජුල පින්ලන්ද මහතා ප්‍රකාශ කළේ ඒ අනුව දිවනපුරා ස්ථාන 143ක පීටි ගබඩා මගින් වී මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි. මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් අභ්‍යාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, බන්ධනාගාර සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව රාජ්‍ය අවධානය යොමු ඇති බව සෞඛ්‍ය ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රාජ්‍යයක් ලෙස එම ඉල්ලීම් සලකා බලමින් සිටින බවත් මහජනතාවට කඩිනම් සේවාවක් සැපීම සඳහා සියලු නිලධාරීන් කැපයුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා. වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති නියම ව්‍යාපෘතිය සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ අමරසූරිය මෙනවී පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළා. එෙහිදී හර්ෂණ රාජකරුණා මාත්‍යවරයා විමසා සිටියේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජය පියවර ගන්නේ ද යන්නයි.
1: වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ඇත. එම සාකච්ඡාවේදී දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර පහත කරුණු සම්බන්ධයෙන් විශේෂ වශයෙන් සාකච්ඡා කොට ඇත. වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, දෙක දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රේන් හෙල්ත් යන සංකල්ප පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කිරීම, සමාජ මාධ්‍ය භාවිතාව ඒ ඩිජිටල් හෙල්ත් කියන එක ගැන උපදෙස් ලබා ගනිමින් එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා යුනිසෙෆ් එකේ ආධාරත් ඇතුව අපි මේ සාකච්ඡාව අපේ රටට අපේ සන්දර්භයට සුදුසුම ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඒක මේ අවුරුද්ද තුළ අපි කැබිනට් එකට ඉදිරිපත් කරන්න තමයි සැලසුම් කළ තියෙන්නේ.
0: භාණ්ඩාගාරයේ පවතින ඊමේල් පද්ධතිය 2019 වසරේ සිට යල් පැනගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළා. ඒ විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතරපත් වීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරම එහිදී අදහස් පළ කළා. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශ්වයක් අතරපත් වීම සයිබර් අපරාධයක් සම්බන්ධ වංචාවක් බවට රාජ්‍ය මුදල් කාරක සභාව නිගමනය කර තිබෙනවා. ඊට අදාළ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
2: මේකේ ප්‍රධාන නිගමනය වෙන්නේ ගරු කතානායකතුමනි, මේ සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදු වෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීති බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපට පාර්ලිමේන්තුවේ දේදේ කරන්න බෑ. ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය අභ්‍යන්තර පාලන පද්ධතියේ පවතින ක්‍රමානුකූල පිරිහීම සහ යල් පැනගිය විද්‍යුත් තැපැල්, ඒ කියන්නේ ඊමේල් යටිතල පහසුකම් හේතුවෙන් සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක අවධානම ඉහළ ගොස් ඇති බව කාර්ග සභාව නියමනය කරයි. මේ හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් අසාර්ථකත්වයෙහි ප්‍රතිඵලයකි. අලුතෙන් පිහිනවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, ඒ කියන්නේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් PDMO, වෙත ණය ආපසු ගෙවීමේ කාර්යයන් සංක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය මෙහෙවීම සඳහා පූර්ව නිශ්චිත විමර්ශන කොන්දේසි සහිත ලේඛනයක් නොමැතිවීම, පවතින ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් හිඩැස් තවදුරටත් උග්‍ර කළ ප්‍රධාන පාලන අතුපසුවීම. මෙම නිගමන මත පදනම්ව ප්‍රධාන නිර්දේශ කිහිපයක් කාරක සභාව ඉදිරිපත් කරයි. සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් වහාම විශේෂ විගණනයක් සිදු කිරීම අත්‍යවශ්‍යය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාරක ඒකකය SL CERT නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා හදිසි පියවර ගැනීම සහ මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලීන් මෙහෙවන මූල්‍ය රෙගුලාසි වහාම ප්‍රතිසංස්කරණය කිරීම මෙයට ඇතුළත් වේ.
0: ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද රජයේ නිලිමක් සිදු කරන බව

දෙමළ භාෂිත දේශපාල පක්ෂ හයක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගියදා කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අදහස් පළ කරමින් එම පක්ෂවල නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගේ තමිල් අරසු පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂවල නියෝජිතයන් මෙම හමුවට සහභාගී වුණා. බලයට පත්වීමෙන් වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ප්‍රතිඥා දී තිබුණද මේ දක්වා සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. සුමන්දිරන් මහතා එහිදී ප්‍රකාශ කළා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බලාත්කාර කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, සිදු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සහ සුළුතරයන් සම්බන්ධයෙන් ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් එම පක්ෂ ඒකගතාවයකට පැමිණ තිබෙනවා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කර ඇති බවද තීන්දු කරමින් ඔහුට රුපියල් මිලියන 1 වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගය සාධිකරණය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කෙසේ වෙතත් අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව තහනම් නියෝගය ග්‍රන්ථයේ ඇතුළත් ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරනු ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගැනීමට සූදානම් වනවා. මිගමුව බන්ධනාගාරය තුළ සිදු සුන්තාවේ නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මාතාට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ. ලෝක සාමදර්ශකයේ කැපිපෙන්න ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය මගින් නිකුත් කළ 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කළ ගෝලීය සාමදර්ශකයේ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව 67 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පෙර වසරේ ප්‍රති 97 වන ස්ථානයෙන් විශාල පිම්මක් සනිටුහන් කරමි. එසේම දකුණු ආසියාතික කලාපය තුළ ඉහළම ප්‍රතිශතයකින් සාමකාමීත්වය වර්ධනය කරන රට බවටද ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන් වනවා. මෙම කැපිපෙනෙන වර්ධනය සමග දකුණු ආසියාවේ දෙවැනි වඩාත්ම සාමකාමී රට බවට පත්ව ඇති ශ්‍රී ලංකාවයි. ලෝක සාමදර්ශකයේ අනුව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය බුරුතානයට හිමිවන අතර නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි සෙසු කලාපීය රටවලට වඩා ශ්‍රී ලංකාව බෙහෙවින් ඉදිරියෙන් සිටීම විශේෂත්වය. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන ගෙවුණු සතියේ

0: ලක්මිහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර
1: අසන්නනි අද අපේ අපිට අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා මොකද ලක්මිහිරට අමුත්තෙක් මේ ලක්මිහිරේ අනිත් ගුවන් විදුලිය අපේ ස්වර්ණ FM ගුවන් විදුලියේ කැඳවුම් කරවන පැතුම් තිලකසිරි අපේ ආදරණීය සෞරා ලක්මිර සමගද එකතු වෙනවා ආයිබෝන් කියලා පිළිගන්නවා පැතුම්
2: ආයිබෝන් සාලිය එහම රංජිත ආයිබෝන් ජගතරත් ආයිබෝන් කියනවා
1: ඉතින් ඇත්තටම මේ පැතුම් තිලකසිරි කියන චරිතය මං හිතන විදිහට 90 දශකයේ ඉඳන් මේ මෙල්බන් වල අපි කවුරුත් නොදන්නවා කිව්වොත් ඒක පුදුම හතෙන් එකක් ඒත් එක්කම මේ ලංකාව තුලත් මුළු ලෝකය තුලත් මේ පැතුම් කියන චරිතයේ ජනප්‍රියයි මොකද පැතුම්ගේ Facebook එකට ගියාම අපි දකිනවා පැතුම්ට තියෙන මේ සංඛ්‍යා මේ ලයික්ස් ගාන. ඉතින් අපි හිතුව මේ පැතුම් එක්ක කතා කරන්න මේ පැතුම් අර අපේ ගුවන් විදුලි දෙක අතරේ කිසියම් වූ විදිහට ඝට්ටනයක් පහුගිය කාලේ නිර්මාණය වුණා. ඒ කියන්නේ මේ වර්තමාන NPP රජයේ එන්නේ ඉස්සෙල්ලා පැතුම් නියෝජනය කෙරුවේ එකම එක ප්‍රදේශපාලන කඳවුරක්. අපි නියෝජනය කෙරුවා පොදුවේ ඒ කඳවුරට විරුද්ධ මතවාදේ. නමුත් අපේ දෙගොල්ලගේම ගුවන් විදුලිය සාමාන්‍ය ගුවන් විදුලියක් විදිහට මේ විකාශනය වුණා. අපේ කියන්නේ වැඩි බරක් අපි දෙව්වේ අර පැත්තට පැතුම් දෙව්වේ වැඩි බරක්. ඉතින් ඔය අතර තුල මේ මම මේ කතාව දිග පොඩ්ඩක් දිග කරනවා. ඔය කතාව තුල අපි අතරේ මේ පැතුම් සහ අපි අතරේ නිකන් නිරන්තරයෙන්ම ඇති වුණා යම් කිසි විදියකට ඝට්ටනයක්. ඒ කියන්නේ මුට මොනවා වෙලාද දන්නේ නැහැ මොයේ මේ විවිධ දේවල් වුණා. ඒතර මාධ්‍ය සංස්කෘතිය තුල තියෙන සහෝදරත්වය, මිත්‍රත්වය, එකිනෙකා වැළඳ ගැනීම සහ හිතවත්කම් මේවත් එක්ක අපි කවදාකවත් පසමිතුරුන්නේ අපේ ගුවන් විදුලිය තුල අපි අපේ මතවාදයේ යම් කිසි විදිහකට සාධාරණය කරන ගමම්ම ඒ අපට පසමිතුරු මතවාදයේ දැඩි ලෙස හෙලා දක්වපු අතරම නමුත් ඒක අපි අපේ සටන් පාඨයක් එහෙම නැත්නම් අපි ඔහුට විරුද්ධව භාවිතා කළ යුතු ආයුධයක් විදිහට අපි දෙගොල්ලෝම පාවිච්චි කළේ නැහැ. අපි බොහෝම සහෝදරත්වයෙන් සෙනෙහසින් හිතවත්කමින් අපි සාමස්ත ලෝකයේ තුල අපි බොහෝම ආදරෙන් සෙනෙහසින් ගනුදෙනු කළා. ඉතින් පැතුම් ඇයි මේක මේ මේ සංස්කෘතිය අපි නිර්මාණය කරුවේ? කතා කළොත් මාව නිවැරදි කරනවා නම් මාව නිවැරදි කරලා පැතුම් ඒක කොහොමද නිර්මාණය වුණේ? ඒක කොහොමද ඇති වුණේ? මේක 1990 දශකයේ ඉඳන්ම අපි තුල පවතින දෙයක්. මේ ඒ ගැන කතා කළොත්
2: ඔව් දැන් මෙහෙමයි මුලින්ම බොහොම ස්තුතියි ආරාධනාවට එකම ගුවන්විදුලි මධ්‍යස්ථානයේ එකම මැදිරියේ දවස් දෙක වැඩසටහන් දෙකක් කරන අපි අද එකට එකතු වෙලා තියෙනවා මේක විශේෂ අවස්ථාවක් විදිහට තමයි අපි දකින්නේ සාලිය ඔබ මතක් කළා වගේම දැන් අවුරුදු 30ක් විතර වෙනවනේ අපි මේ වැඩසටහන් කරන්න පටන් අරන් එතකොට 1990 දශකයේ අගභාගයේ ඉඳලා අද දක්වාම නොකඩවාම මේ වැඩසටහන් ටික අපි කරගෙන යනවා අපිට එක එක දේශපාලන මත තියෙන්න පුළුවන් මොකද අපි හැමෝම
1: දේශපාලන සත්‍යෝනේ
2: ඉතින් අනිකාගේ මතයට ගරු කරමින් තමන්ගේ මතය කෙසේ හෝ සාධාරණීකරණය කරගෙන ඉස්සරහට යන එක තමයි බොහෝ වෙලාවට කෙරෙන්නේ ඉතින් එහෙම වෙලාවකදී අනිත් කෙනාට පහර ගහන්න නැතුව ඒ මතයටත් ඉඩ අවස්ථාව ලබා දීලා ඒ විදිහට ඉස්සරහට යනකොට මේ වගේ සහෝදරත්වයෙන් අපිට කරගෙන යන්න පුළුවන්. දැන් ඔය සහෝදරත්වය නැති වෙන්නේ අර අපි ඇඟට අපේ පොලිටික්ස් අරගෙන ඕනාට වඩා කියන්නේ නිකන් වන්දනාමාන කරන්න ගියොත් එහෙම. දැන් සමහරලාට ඔය කියන්නේ මේ මේ වහල්ලු කියලා කියනවා, වොෂින්ටන්ලා කියලා කියනවා, ඩෝබියෝ කියලා කියනවා. නෝ වගේ කණ්ඩායම් වලට අතුල් වුණොත් ඔක ටිකක් කරන්න අමාරුයි. එතකොට තමන්ගෙම මතේ විතරයි අනිත් අය වෙන විරුද්ධ මතයක් දරනවා නම් ඒ මතයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා කොහොම හරි ඔහුව පාගලා ගහන්න බලනවා අපිට දේශපාලනික වශයෙන් ඔහුව පරාජය කරන්න බැරි වුණොත් ප්‍රතිපත්තිමය වශයෙන් අපි ඊළඟට පෞද්ගලික දේවල් වලින් ගහන්න බලනවා ඔහොම තමයි වැඩේ කරන්නේ ඒ නිසා ඒ ක්‍රමවේදයෙන් එහාවට ගිහිල්ලා අපි මේ කරන්න උත්සාහ කරන්නේ ඊට වඩා වෙනස් වැඩක් ඒ කියන්නේ සහෝදරත්වය තියාගෙන විරුද්ධ දේශපාලන මත පිළිබඳව කතාබහ කරන එක.
3: ඔව් දැන් අපි දැන් මේ කතාබහේදී දැන් පැතුම් ගැන කියනකොට මට තියෙන පොඩි කතාවක් තියෙන ඉස්සෙල්ලා ඒ කතාවත් කියලාම පටන් ගමුකෝ. දැන් මේ බොහොම කාලෙකට ඉස්සර දවසක මේ ගුවන් විදුලියේ නෙමෙයි වෙනත් ගුවන් විදුලියක යන ප්‍රවෘත්ති මට අල්ලන්නෙම නැහැ. ඉතින් මම ලිව්වා මට මේ ප්‍රවෘත්ති අල්ලන්නේ නැහැ කියලා. මට ඒ වැඩසටහන කරන එක්කෙනා කිව්වා එන්ඩ කියලා ඉවරලා මේ මධ්‍යස්ථානයට. මධ්‍යස්ථානයට ගියාම ඉන්න මේ බොහොම තරුණ කොල්ලෙක් ඉන්නවා. ඉතින් එයාත් එක්ක මම කතා කරා. මම කිව්වා මේ එතකොට බොහොම අවංකව පිළිගත්තා මම මගේ ප්‍රවෘත්ති වල මේ ඒ විදියට මේ බයස් කමක් තියෙන්න පුළුවන් අහවල් දේශපාලන පක්ෂයට මම ඒක පිළිගන්නවා කියලා පිළි අරගෙන ඉතින් ඊට පස්සේ මම ඒ ආයතනයට ප්‍රවෘත්ති ලිව්වේ මම ඊට පස්සේ මාස 6ක් 7ක් විතර වගේ ලිව්වා පැතුමට මතක ඇති සිද්ධිය.
2: මෙහෙම දැන් ඒක තමයි කියන්නේ දැන් අපි අනිත් එක තමයි බොහෝ වෙලාවට අපි මේ සජීවී වෙන වැඩසටහන් කරන්නේ. එතකොට සජීවී වැඩසටහන් කරනකොට රංජිත් මහත්මයා අපිට ඒ වෙලාවේ තියෙනෝනේ එක එක හැංගීම් වෙනවනේ ඒවා කියවෙන්න පුළුවන් එළියට යන්න පුළුවන් එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒවා හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් ඒව වැරදි නම් අපේ තිබෙන මනුස්සකම තමයි ඒ වැරද්ද හරි ගස්සාගෙන මගෙන් වැරද්දක් වුණා සමා වෙන්න අපි මෙතනින් එහා හරි විදිහට වැඩේ කරමු කියලා ඉතින් ඒ විදිහට කරගෙන යන්න ඕනේ ඉතින් ඒක තමයි මම හිතන්නේ හරි ක්‍රමය
3: එතකොට ඒ අතින් අපි ඇත්ත වශයෙන්ම ගෞරව කරන්න ඕනේ ඒ විදිහට වැරද්ද පිළිගරගත්තා ඊට පස්සේ වගකීමත් අතහැරලා දාලා වෙන කෙනෙකුට වගකීමත් ඒක වැඩේ කරන්න දීලා ඉවරලා එහෙම ගියා ඉතින් ඒ එහෙම වුණත් අපේ දේශපාලන මතවාදී දැන් අපි ප්‍රබලව දේශපාලන කඳවුරු දෙකකට මතවාදයන් ඉදිරිපත් කරන. ඉතින් අපි මතවාද අතර අපි ගැටෙනවා නිතරම ගැටෙනවා. මේ ගැටෙනකොට අපි පෞද්ගලිකව නොගැටි මේ මතවාදයත් එක්ක ගැටෙන එක මේක ටිකක් අසූරි කාරණයක් Facebook එක දිහා බැලුවාම නිරන්තරයෙන්ම අපිට පේන කාරණයක් තමයි මේ බොහෝ දෙනෙක් ඒ මත කතා කරන මතය පැත්තකට දාලා පුජ්‍යලයාගේ දෙසට එල්ල කරනවා. ඒ එල්ල කිරීම කොහොමද පැතුම් මේක දකින්නේ මේ
2: මෙහෙමනේ දැන් ඔතනදී දැන් මෙතන අපි හතර දෙනාම මාධ්‍ය කසුරවන්නේ ඒ පිළිබඳ විශාල අත්දැකීමක් දැනුමක් අරගෙන සහ නීති රීති පද්ධතියකට යටත් වෙලානේ. ඉතින් එතකොට අපේ අතෙන් වෙන්න පුළුවන් අඩුපාඩු වැරදි ඉතාමත්ම අවමයි. නමුත් සමාජ මාධ්‍ය කියලා කියන්නේ එහෙම නියාමනයක් තියෙන තැනක් නෙවෙයි. ඕනම කෙනෙකුට අද ලෝකේ ඉන්න හැම කෙනෙකුටම වගේ අපි ලෝකේ අපි ඕස්ට්‍රේලියාවේම ඕස්ට්‍රේලියාවේ හැම කෙනෙකුටම වගේ සමාජ මාධ්‍ය මේ අවකාශයට යන්න පුළුවන් කමක් තියෙනවා. සමහර අයට දෙක තුන තියෙනවා. සමහර අයට තමන්ගේ නම් වලින් අමතරව හොර නම් වලිනුත් තියෙනවා fake accounts කියලා කියන්නේ.
3: ඊළඟට ඒ දෙකෙන් ඒ දෙන්න ගැටෙනවා තමන්ම තමන් එක්ක ගැටෙන අවස්ථාවලුත්
2: තියෙනවා.
3: ඒ ගැටෙන්නේ මොකද? එතකොට likes එනවා මේ වැඩි වෙනවා. ඉතින් එහෙම කරගන්න තියෙනවා. ඉතින් දන්නේ නැති අය.
1: මම ඉන්නේ එතෙන්ට. පැතුම් ඔය සමාජ මාධ්‍ය තුල ඉඳගෙන කරන්නේ ඔය job එකද?
2: මොකද්ද?
1: පැතුම් ඕකෙදි ප්‍රේක්ෂකයෝ ග්‍රහණය කර ගැනීමක්ද කරන්නේ? දැන් අර සමාජ මාධ්‍ය තුල පෝස්ට් එකක් දාලා පැතුම් බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් පැතුම්ගේ තියෙන viewers ලගේ මේ percentage එක වැඩි කරගන්නද? එහෙම නැත්නම් පැතුම් මේක කරන්නේ හොබි එකකටද? එහෙම නැත්නම් පැතුම් කරන්නේ මේක කිසියම්ම දේශපාලන අරමුණක් මුදුන් පමුණව ගැනීමටද?
2: මෙහෙමයි. දැන් සමාජ මාධ්‍යක පළවෙනිම අර මේ views වැඩි කරගන්න එහෙම එහෙකටම නෙමෙයි. නමුත් මට අවශ්‍යතාවයක් තියෙනවා මගේ වටේ ඉන්න අයව යම්කිසි සාකච්ඡාවකට පොළඹව ගන්න. සමහර post දැම්මයින් පස්සේ මුලින්ම මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනේ. දැන් ගුවන්විදුලියේ සාරණ FM වෙන්න පුළුවන්, 3EEE set වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වේදිකාව මත වෙන්න පුළුවන්. මේ වගේ professional මේ තැන්වලදී කතා කරන පැතුම් තිලකසිරි නෙමෙයි සමාජ මාධ්‍ය වලට යන්නේ. මයින් සමහරව අහනවා ඇයි මේ මෙච්චර මේ තැනක් තියාගෙන සමාජ මාධ්‍ය වල මේ වගේ වැඩ කටයුතු කරන්නේ කියලා. දැන් සමාජ මාධ්‍ය කියන එකේ මේ එහෙම දෙයක් තියෙනවා. දැන් සමාජ මාධ්‍ය වල වර්ග ගොඩක් තියෙනවානේ. දැන් මම කියලා තියෙනවා මගේ ප්‍රොෆෙෂනල් විදිහට යන්න ඕන නම් රජිත් මහත්මයා එන්න LinkedIn එකේ බල ගිහිල්ලා බලන්න. ඒකේ තමයි අපි මේ වගේ කතා රිසර්ච් ගේට් හරි මොනවා හරි ඒ අපි කරන මේ ක්‍රම තියෙන ඒ වගේ තියෙනවා ප්‍රොෆෙෂනල් යන විදිය. නමුත් දැන් Facebook එකක් වගේ හේක මම කොහෙත්ම කැමති නැහැ. මම බෞද්ධලිකෝ කැමති නැහැ. අර මම ප්‍රොෆෙෂනලි ගිහිල්ලා එතන නික ඒක අපි සාමාන්‍යයෙන් හැමෝම පාවිච්චි කරන තැනක්. එතකොට ඒකට එන ප්‍රේක්ෂක අපි බලන්න එපා. දැන් අපි මාධ්‍ය පාවිච්චි කරන්නේ අපේ ඒ අපි අහන හෝ දකින හෝ බලන මිනිස්සු දිහා බලලානේ. එතකොට දැන් අර වගේ ප්‍රොෆයිල් අර වගේ ඒවට කියන්නේ මොකද්ද මේ දැන් ඔය LinkedIn වගේ තියෙනවනේ ඒවත් social media වගේම යන්නේ.
3: ඒවත් සමාජ මාධ්‍යම තමයි. සමාජ මාධ්‍ය. නමුත් අර ඒ මාධ්‍ය අත්පත් කරගෙන ඉන්නේ වෙන වෙනස් කොටසක්.
2: අන්න එකයි මම කියුවේ.
3: ඒ කියන්නේ එතන ඒ ඒක කොහොම වුණාද කියලා දන්නේ නැහැ. නමුත් LinkedIn වලට යන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ප්‍රොෆයිල් එක ටිකක් වැඩි කරලා ඊට පස්සේ තමන්ගේ ජොබ් ඔපචුනිටි එක වැඩි කරගෙන ඊට පස්සේ වෙන කොහෙට හරි තමන් ඊට වඩා හොඳ තැනකට යන්න. ඒක නිසා ඒ තමන් දන්න ක්ෂේත්‍රය ගැන කතා කරලා ඒ ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න බලාගෙන ඉන්න කෙනෙකුට ඉතින් LinkedIn එක තුළ වෙන ඩිස්කෂන්ස් හොඳයි. ඉතින් ඒකෙන් කියන්නේ දැන් මාධ්‍යවේදීන් වුණත් මාධ්‍යවේදීකට වුණත් එතන ගිහිල්ලා කරන්න දෙයක් තියෙනවා. නමුත් සමාජ මාධ්‍ය වලට එන්නේ හැබැයි පැතුම් මට ප්‍රශ්නයක් වතුනා ඔය පැතුම් ඔය කියනකොටම. එතකොට පැතුම් ඔය සමාජ මාධ්‍ය ලියන දේවල් ගැන මේ වග වෙනවද?
2: නෑ නෑ දැන් ඒක පටිනකෝ දැන් මම තාම අර අතෙන්ට මේ එන්න ඔබතුමා කියන ප්‍රශ්නත් අහන්න ඕනේ. අනිවාර්යයෙන්ම වග වෙනවා. මොකද දැන් අපි කියමුකෝ දැන් පැතුම් තිලකසිරි කියලා නමක් යම් කිසි තැනක අපි හදා ගන්නවානේ. හදාගත්තෙන් පස්සේ දැන් මේක මේ එකපාරම පපඩම වගේ හැදිච්ච නමකුත් නෙමේ. අපි බොහොම කාලයක් තිස්සේ බොහොම අමාරුවෙන් හදාගත්ත දෙයක්. එතකොට අපි ලියන කියන දේවල් වලත් වගවීම අපි වගකීම ගන්නම ඕනේ.
1: ගන්නම ඕනේ.
2: හැබැයි මම මේ කියන්නේ අපේ ප්‍රේක්ෂකයෝ. දැන් ඔබ බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය කියලා කතා කරන ඇත්තේ Facebook නේ. Facebook කියලා අපි හිතමු කිලිම එහෙමම නමින්ම කතා කරමුකෝ. දැන් Facebook, Instagram, TikTok හරි මොනවා හරි තිබ්බොත් අපි TikTok වල දඟලන්න වයසෙ නෙමෙයිනේ.
1: නෑ නෑ.
2: එතකොට Instagram එක පොඩ්ඩක් අපිට advance වැඩි වගේ තියෙනවා. ඒ නිසා අපි Facebook එක තමයි බොහෝ දෙනෙක් දන්නම
1: මේ ඒක තමයි වැඩිම අපේ crowd එක ඉන්නේ.
2: අන්න ඒක දැන් අපේ ඒක තමයි. දැන් අපේ අපි වටා ඉන්නේ Facebook
1: එකේ නේ.
2: ඉතින් එතකොට අපි Facebook එක ගත්තාම අර මං කිව්ව එකයි Facebook එක පරිශීලනය කරන අපේ followersලා බැලුවාම ඒ අයගේ ඒ අයට අවශ්‍ය මොනවද? ඒගේ මානසික මට්ටම මොනවද? දැන් මේ වගේ දැන් උදාහරණයක් විදිහට මම හොඳම උදාහරණයක් කියන්නම්. රංජිත් ඔබේ ප්‍රශ්නට අනිවාර්යයෙන්ම උත්තරයක් දෙනවා. දැන් අපි දානවා මේ මම එක සැරයක් දැම්මා නාමල් රාජපක්ෂට සුබපතලා එතුමාගේ උපන්දිනයට. මේක උනේ අරගලයේ කාලෙදී. විනාඩි 30යි පැයක් විතර යනකොට කුණු හරප විතරක් නෙමෙයි අම්මා මුත්තා ඔක්කොමලා බැනලා කරලා වැනසුවමාව. මම ඒක පොඩි මොකක්ද ඒකට කියන්නේ ඇමක් දැම්මේ බොරු කියන්න ඕනේ නැහැනේ. ඊට පස්සේ ඊට පැය කිහිපයකට විතර පස්සේ මම අනුර කුමාර ජනාධිපති කරමු කියලා අනාගත අපේ ජනාධිපතිතුමාගේ කියලා මේ එතුමා මේ එයාපෝට් එකකින් පින්තූරයක් අරගෙන දැම්මා. අර කුණු හරපෙන් බැනපු සෙට් එකම ජය වේවා අපේ අනාගත ජනාධිපතිතුමා මේ රාජපක්ෂ දූෂිත පාලනය පරාදමු. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් කොහොමද මේ හැසිරීම කියලා. ඒ වගේම තමයි දැන් මම දානවා මොකක් හරි ජෝක් එකක්. ජෝක් එකක් දැම්මම එක දිග්ගට මේ පිළිබඳව මේ මිනිස්සු එනවා විල කතා බහ කරනවා, රියැක්ට් කරනවා, ලයික්ස් දානවා, ආහා කරනවා. හැබැයි ඒ අතරතුරේ මම දානවා මං රිසර්ච් කරපු පේපර් එකක්. ආටිකල් එක දැන් මම ගිය සතියේ එකක් දැම්මා. ගිය සතියේ අපේ ආටිකල් එකක් මේ පබ්ලිෂ් වුණා. ඒක නේචර් කියන නේචර් එකක ආටිකල් එකක් දානවා හැම වෙනා පබ්ලිෂ් කර ගන්නවා කියන්නේ ඒක තමයි රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තු අපි ඉෂ්ට කරගෙන මම ඒක දැම්මා. ලයික්ස් 6යි තියෙන්නේ. කමෙන්ට් 2යි තියෙන්නේ. හරි. එහෙම තමයි ඒ තමයි හැසිරීම. කියන්නේ Facebook එකේ හැසිරීම මම මේ කියන්නේ. නමුත් අපි ඊට පස්සේ දැම්මොත් එහෙම මොකක් හරි අනුර කුමාරගේ හරි එහෙම නැත්නම් ආණ්ඩුවට බැනලා හරි එහෙම නැත්නම් වෙන කෙනෙකුට සපෝට් එකක් දීලා හරි ඔන්න මේ පිරිලා ඉතිරිලා මිනිස්සු අපිට රියැක්ට් කරන්න පටන් ගන්නවා.
1: ඕක මට චරිත දිසානාගේ සහෝදරයා දැන් මට මාසෙකට ඉස්සෙල්ලා කතා කරුවා. චරිත සාමාන්‍ය මාන කතා කරුවෙන් පස්සේ අපි දෙන පැයක් විතර කතා කරනවා. චරිත මට කිව්වා මං කොහොම මචං පැතුමා ඌගේ මොකද ට්‍රෙන්ඩ් එක නිකන් නිකන් අපි කතා කරන ගම දැන් ඔයා මං අහනවා කොහොමද සාලි අයියා කියලා අහනවානේ. මම චරිත කිව්වා නෑ මන් මචං ඌ කරන්නේ ඕක. ඌට ඕනේ මේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන මේ හાર્ට් බීට් එක ඌට ඌ ආසයි සෙලෙක්ට් කරන්න. ඌ එක ලස්සනට කරනවා. කියලා කිව්වා ඉතින් හරියටම හරි. ඔයා කිව්ව දේ තමයි මං චරිත තමයි මට ඔයා ගැන කිව්වේ හරියට. චරිතකෝ නෑ මචං. ඌ ප්‍රේක්ෂකයන්ගේ හાર્ට් බීට් එක චෙක් කරනවා. චෙක් කරලා ඒකෙන් ඌ බලනවා මචං මිනිස්සු මොනවද හිතන්නේ කියලා. කියලා කිව්වා. ඉතින් ඇත්තටම ඒක තමයි මං හිතන්නේ එතන වෙන්නේ. ඊට අමතරව
2: අරක පොඩ්ඩක් අර මේ රංජිතය නැත්තම් හිතනවනේ යාගේ ප්‍රශ්نين පැහැරගෙනු කියලා. ඒ කියන්නේ දැන් ලියන කියන හැම එකම වක්කීම අනිවාර්යම ගන්නවාම තමයි. ඒ කියන්නේ විහිළුවක් කරත් ජෝක් එකක් දැම්මත් Facebook එකේ ඒක අනිවාර්යම වක්කීම ගන්න ඕනේ. අපි කියමුකෝ පවතින ආණ්ඩුවේ යම් කිසි දෙයක් පිළිබඳව අපි ලියනවා කියලා ඒක වක්කීමත් ගන්න ඕනේ. මම කොතනකදීවත් ආණ්ඩුවකට අනවශ්‍ය විදිහට බොරු ලියලා මේ මඩ ගහන වගේ දෙයකට යවෙන්නේ නැහැ. මොකද මම අර එකයි කිව්වේ අර නමත් එක්ක ටිකක් අමාරුයි ඒක කරන්න. ඒකට ටිකක් fake account එකක්වත් හදා ගන්න ඕන. ඒ වගේ වැඩක් කරනවා නම් නැත්නම් ඉතින් අර කෙලින්ම අපේ නමින්ම මේවා කරන්න ගියාම ඊළඟ පාර අපි නිකන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔහොම ලියනවා. ලියවෙන් පස්සේ මිනිස්සු අතර අප්‍රසාදයක් ඇති වෙනවා. අපි මේ හැංගිලා ලියන අය නෙමෙයිනේ. හැංගිලා කතා කරන අය නෙමෙයිනේ. අපි ඊළඟට sound ටයිල රේඩියෝ එකේ කතා කරන්න ඕනේ. ඒකත් කමක් නැහැ කිමුකෝ මේ ස්ටේජ් මේ මොනවත් මෙතන කවුරුත් නැහැ නේ අපිට හූ කියන්නවත් මොනවත් නැහැ අපි දොර වහගත්තා අපිට දෙයක් කතා කරන්න බුණා රේඩියක් කියලා කියන්නේ හැම වෙලාවෙම එක පැත්තකට විතරයි නියන්නේ අපි කතා කරනවා හන් ඉන්න හන් ඉන්නවා නමුත් අපි එහෙම නෙමෙයිනේ හැම වීකෙන්ඩ් එකක්ම අපි එළියට බහැලා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවා ස්ටේජ් නගිනවා එතකොට ඒක මේ අර රේඩියෝ වල කතා කරනවා වගේ නෙමෙයි මිනිස්සුත් එක්ක නිතරම ගනුදෙනු කරන්න ඕනේ එතකොට අපි පිළිබඳ අප්‍රසාදයක් ඇති වුණොත් එහෙම මිනිස්සු අතරේ අපිට ස්ටේජ් එකකට නැගලා ආයෙ කතා කරන්න හම්බෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒකත් අපි හොඳට බලලා ඒක අරගෙන තමයි ලියනේවා ලියවෙන්නේ කිසිම තැනකදී වගවීමක් නැතුව ලියවෙන්නේ නැහැ
1: අනිවාර්යයෙන්ම මම මේක ඇහුවොත් පැතුම් කිසියම් මො දේශපාලන පක්ෂය දැන් සාමාන්‍යයෙන් අපිට තියෙනවා මේ අපේ දේශපාලනේ හංගන්න බෑ දේශපාලනයයි ඒකත් දැන් ඉතින් සාමාන්‍යයෙන් අර ආදරය වගේ දෙයක් කැස්ස වගේ දෙයක් මේ දේශපාලනය තුළ අපිට මාධ්‍යයක් කරද්දි තමන්ගේ දේශපාලන මතවාදය ඔබ දකින්නදී චැනල් 9 වල අර අපේ මේ මොකද්ද මෝර්නින් ෂෝ කරන අපේ මේ කවුද එයාගේ රස්සාව එයා නැති වුණානේ මොකද එයාගේ හැම කමෙන්ට් එකක් ගත්තාම එයාගේ මතවාදයේ තියෙන දේශපාලන පක්ෂෙත් එක්ක එයාට ගනුදෙනු කරන්න බෑ එතකොට එයාට ගුවන්විදුලියක තියෙනවානේ ස්ටෑන්ඩඩ් එකක් ඒ ගුවන්විදුලිය හදාගත්ත දෙයක් ඒක එයා බ්‍රේක් කරුවානේ ඊට පස්සේ එයාට යන්න ඕනේ ඒ වගේ අපිට දැන් අපි මේ වගේ ගුවන්විදුලිය කළාට අපිට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ගුවන්විදුලියක රාජකාරී කරනකොට ලංකාවේ නම් මම හිතන්නේ ඒක අදාළ නැහැ නමුත් මෙහි ඕස්ට්‍රේලියාවේ යම් ගුවන්විදුලිය ගමන් කරුවොත් ඒක යම් යම් විදිහට බලපාන ඕස්ට්‍රේලියාවේ විවිධ ගුවන්විදුලි තියෙනවා ඒක පාක්ෂික ගුවන්විදුලි ඉතින් ඒ වගේ ඔයාටගේ දේශපාලන මතවාදය මොකද දැන් ඔයාලා මම කොහොම හිටියත් මොන විවේචන මොන සාධනීය විවේචන කළත් මගේ මතවාදය ගොඩාක් වෙලාවට යන්නේ ජනතා විමුක්ති පෙරමුණට පක්ෂපාතී මතවාදයක්. ඔයාගේ මතවාදය කොයි වෙලෙත් යන්නේ පොහොට්ටුවට එහෙම නැත්නම් ඒ පක්ෂවලට මතවාදී සාපේක්ෂ මතවාදයක්. ඔයා ඇත්තටම ඔයාගේ දේශපාලන මතවාදය මොකක්ද?
2: ඔව් අර පළවෙනියටම මේ ඒ කියපු කතාවේ මේ එකක් තියෙනවා ඒ තමයි ඔස්ට්‍රේලියාවේ හරි ලෝකේ හරි ඕනම රටක මන්නම් දැකලා නැහැ කිසිම මාධ්‍යයක් ප්‍රසිද්ධ මාධ්‍ය මම මේ කියන්නේ දේශපාලනයකින් තොර හැම මාධ්‍ය ආයතනයකම දේශපාලනයක් තියෙන දැන් ඔස්ට්‍රේලියාව ගත්තොත් හැම තැනම තියෙනවා ඒක අපිට අපි අර ටිකක් මේ කොටුවක් ඇතුළේ හිර වෙලා ඉන්න හින්දා අපි හිතන්නේ මේ අපි විතරයි මේ පක්ෂග්‍රාහීව කතා කරන්නේ
1: ඔබ හරි
2: තියෙන හැබැයි එයාගේ ඉදිරිපත් කිරීම වල
3: පොඩ්ඩක් එක තැනකට දැන් අපි මේ කතා කරන මැදිරියේ දැන් අද මේ වෙලාවේ පැතුම් අමුත්තෙක් නමුත් පැතුම් අමුත්තෙක් නෙමෙයි මේ ඊයේ තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකේදී පැතුම් තමයි අතන වාඩි වෙලා කතා කරන්නේ. එතකොට මේ ආයතනයේ තුල එහෙම එකක් අපේ ප්‍රෝග්‍රෑම් වලට එහෙම බලපෑමක් නැහැනේ. අපිට ඕන දේ අපිට කරන්න පුළුවන්. නමුත් ඔය කියන ප්‍රසිද්ධ අනිත් මාධ්‍ය වල එහෙම නැහැ. ABC ගත්තද, Channel 9 ගත්තද වෙන හැමතැනදීම ඒගොල්ලන්ට ඒ ආයතනයෙන් එන බලපෑමක් මේ විදිහට තමයි කරන්න කියලා. ඒකෝට මෙතෙන්දී අපිට දේශපාලන මතය මතය ඉදිරියට අරගෙන යන්න ආයතනයෙන් බලපෑමක් නැහැ. එතකොට
2: ඒක හරියටම හරි. ඒ කියන්නේ දැන් අපි අර ලොකු මාධ්‍ය ආයතන ගත්තන් පස්සේ මේ මාධ්‍ය මුදලාලිලාගේ ඒගොල්ලන්ගේ දේශපාලන මතවාදී අනුව තමයි කතා කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ වැඩ කරන අයනේ. පඩියට වැඩ කරන අයනේ. එතකොට ඒගොල්ලෝ ඒ මතවාදී අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ලබා දෙන උපදේශ තමයි ඒක අර පේන් නැති වෙන්න යටින් තමයි කරගෙන යන්න ඕනේ කියන වැඩේ. ඒක එලිපිට කඩේ යන්න එපා කියන. නමුත් තියෙනවා ඇජන්ඩ් එකක් තියෙනවා. දැන් අපි දැක්කා පෝලින් හැන්සන් ගැන මේ දවස්වල කතා බහ කරනකොට මාධ්‍ය ආයතන රසක් ඒ පිටිපස්සෙන් කතා බහ කරගෙන යනවා. ඉතින් ඒ වගේ දැන් මෙතනදී එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. මොකද මේක ස්වේච්ඡා ආයතනයක්. ඒ නිසා අපිට හැකියාවක් තියෙනවා අපිට ඕනම විදිහක මට කතා බහ කරන්න
1: අපහසයක් නොකර
2: අපහස නොකර ඒ ඒ නීති රීති පද්ධති අනුව මම 20 25 මට මතක හැටියට මේ අපේ ethics තියෙන්නේ නේ කෝඩ් වලට අනුව අපි ඒ කතා කරන්න ඕනේ මට මේ එක දවසක මේ ගුවන්විදුලියේ පාලන අධිකාරියන් කතා කරපු වෙලාවක අපි සාකච්ඡා කරන වෙලාවක නිවුස් report කරන්න නිවුස් එකක් වෙන්න එපා කියලා. ඒ කියන්නේ අපිට ප්‍රවෘත්තියක් report කරන්න හැකියාවක් තියෙනවා. නමුත් අපි අර ප්‍රවෘත්ති ඇතුළට යන්න හොඳ නැහැ කියන එක. ඒක තමයි ඔහු මට ලබා දුන්න උපදේශ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවකදී අපි පොඩි සාකච්ඡාවක් කරා කොහොමද මේක අපි වාර්තා කරන්න කියලා. ඒතකොට ප්‍රවෘත්තියක් අපිට වාර්තා කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රවෘත්ති ඇතුළට ගිහිල්ලා ඒක ප්‍රවෘත්තියේ කොටසක් බවට පත් වෙන්න එපා වගේ කතාවක් කියලා කිව්වා. ඊළඟ කාරණාව අපි දැන් 4 දිනක් මෙතන ඉන්නවානේ. දැන් 4 දිනක් ඉන්නවා කියලා කියන්නේ දැන් සාලිය ගත්තොත් එහෙම මන් දන්න තා කාලක ඉඳලාම ජනතා විමුක්ති පෙරමුණේ අතිශය ප්‍රබල බලකණුවක් නේ. ඒක අපි නැහැ බෑ කියන්නේ. නමුත් මෙතෙන්ට ආවයින් පස්සේ සමහර ටිකදී ඔබ ඒ පිළිබඳව කතා කරනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. රංජිත් අයත් එහෙමම තමයි මං අඳුරාගෙන තියෙන විදිහට මම නිවැරදි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒ පැත්තේ බොහෝ විට උපදෙස් ලබා දෙමින් ඒ කමිටු වල වැඩ කටයුතු කරමින් එහෙම ඉන්නේ කෙනෙක්. ජගත් අයත් එහෙම තමයි. නමුත් දැන් මම එහෙම කිසිම කමිටුවකට සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මම නිල කමිටුවකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් අපේ මේ හදවත් වල තියෙනවානේ යම් කිසි දේශපාලනයක්. මේක හරියට මෙන්න මේ වගේ. දැන් අපි මෙතන ඉඳලා මෙල්බන් සිටි එකට යන්න ඕනේ කියලා කියන්නකෝ. ඒක තමයි අපි 4 දිනාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ මෙල්බන් සිටි එකට යනකොට මම එක පාරක් යනවා. ඔයා වෙන පාරක් යනවා. ඔබතුමා වෙන පාරක් යනවා. අපි 4 පාරක් ගියාට අපි අවසාන බලාපොරොත්තු මෙල්බන් සිටි එකට යන්නේ. සමහරට මම යන පාර මට හොඳ වෙන්න පුළුවන්. මම මේ පාර තෝරගන්න පුළුවන්. එක්ක ට්‍රැෆික් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් හයියෙන් යන්න පුළුවන් එන්න පුළුවන්. දැන් සමහර රංජිතයව තෝරගන්න පුළුවන් ෆ්‍රී වේකින්. ඒ පැත්තෙන් යන්න. ටිකක් දුරයි. නමුත් යන්න පුළුවන්. ඒ සුව පහසුවක් තියෙනවා එන්නේ වගේ. නමුත් අපි මේ හැමෝම තෝරගෙන තියෙන්නේ අපේ රට කොහොම හරි කරලා හොඳ තැනකට ගේන්න ඕන කියන තැන. ඉතින් ඒ තෝරා ගැනීමේදී බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණ තෝරාගෙන තිබෙනවා. ඒක තමයි හොඳ කියලා මේ මොහොතේදී. නමුත් සමහර අය කියනවා නෑ එහෙම නෙමෙයි මේ විදිහට ගියා නම් හොඳයි කියලා. දැන් මගේ තියෙන්නේ නම් වෙනස් මතයක්. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ යන මතේ යන ක්‍රමයට නෙමෙයි යන්න ඕනේ මේ දැන් ඒගොල්ලෝ යන ක්‍රමයට කියලා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉස්සෙල්ලා කියපු ක්‍රමයට යන්න බෑ කියලා තමයි මගේ මතේ තිබුණේ. නමුත් දැන් යන ක්‍රමයට තමයි යන්න ඕනේ. ඒක තමයි හරි. එතකොට දැන් අපේ ගුවන්විදුලි වැඩසටහන් වලත් සාලිය මේ ගිය අවුරුදු දෙක අරන් බැලුවොත් එහෙම ගිය අවුරුදු දෙකේ වැඩි මම මේ එක සැරයක් පොඩි මේකක් කළා මේ දත්ත රැස් කිරීමක් කරලා බැලුවා ජනතා විමුක්ති පෙරමුණට තමයි වැඩිපුරම ස්වර්ණ FM එකේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ කාලයත් එක්ක බැලුවාම. මෙහි ඉන්න කැඳවම් කරුවට මෙහි ඉන්න සංවිධායක ලේකම්තුමා නිතරම මේක නිකන් මේ යාව ජීව සමාජික වගේ හිටියේ මේ ඡන්දෙට කලින් සහ ඡන්දෙ ඉවරෙච්ච එක මම වගේ. දැන් තමයි මේ එන්නේ නැත්තේ. ඒත් අප්‍රේල් මාසේ අන්තිමටම ඇවිල්ලා විරු සමර වෙනුනුත් කතා බහ කළා. ඉතින් ඊට අමතරව අනිකුත් පක්ෂවලටත් අපි ලබා දීලා තියෙනවා. දැන් මගේ පෞද්ගලික මතය මම ඉන්නේ ඊට වඩා විරුද්ධ පැත්තක. වෙනස් පැත්තක.
1: ඇත්තටම මේ පැතුම් තිලකසිරි කියන චරිතය අපේ ජීවිතවල විශේෂයෙන් අපි කණ්ඩායම් දෙකක් ලෝකේ ඕනම තැනක කණ්ඩායම් දෙකක් බිහි වෙනවා. ඒ කියන්නේ ලෝක බලවතුන් ගත්තාමත් කණ්ඩායම් දෙකක් තියෙනවා. පැතුම් තිලකසිරි නියෝජනය කෙරුවේ අපිට විරුද්ධ කණ්ඩායම අපි
2: කියලා
1: දේශපාලන වශයෙන්. ඒ කියන්නේ ඇත්තටම අපි මේ ඕස්ට්‍රේලියාවේ සමාජ සංස්කෘතිය තුළ අපි දේශපාලන වශයෙන් කඳවුරුවලට බෙදිලා තමයි බොහෝ වෙලාවට මේ අපේ කණ්ඩායම ජීවත් වෙන්නේ. ඒ තුළ පැතුම් ඉන්නේ අපිට විරුද්ධ කණ්ඩායම, පසමිතුරු කණ්ඩායම. ඒ කෙසේ වෙතත් මේ පැතුම් සහ අපි අතර තියෙන මේ සුහදත්වය හැමදාම තිබ්බ. අපි පාරේදී දැක්කාම පැතුම් මල්ලි කියලා කතා කරන්න පුළුවන්, සාලි අයියේ කියලා කතා කරන්න පුළුවන් තැනක අපි හිටියා. මම මේ රේඩියෝ එකේ බොහොම සැර විදිහටම පැතුම් විවේචනය කරලා තියෙනවා. පැතුම්ට මම දැඩි ලෙසම ගහලා තියෙනවා. පැතුම් කියම් යම් දේවල් පැතුම් රේඩියෝ එකේ මෙහෙම කිව්වා කියපුවා මම ගහනවා. නමුත් අපේ සමහර වෙලාවට පැතුම් මල්ලිත් කතා කරද්දී යම් යම් තැන්වලදී මට නොකොලත් මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන කණ්ඩායම් වලට ගහලා ඇති. ඒ වුණාට අපේ තිබ්බේ සහෝදරත්වයේ බොහොම කවදාකවත් කැදලා නැහැ. කවදාකවත් හදිසියේ ඕන එක සලියයි මට මෙහෙමයි පැතුම් මල්ලි මට මේක කරන්න ඕනේ. ඒ අපි අතර තිබ්බ ඒ සහෝදර. නමුත් ඔබ දකින් නැද්ද පැතුම් මේ අලුත් දේශපාලන පක්ෂවල නායකයෝ කියා ගන්නා මිනිස්සු තුල මේක නැහැ කියලා. ඔවුන් බොහොම අර අපි තරම් අර සාපේක්ෂව යම් දේවල් දකින්න අපිටරම් සාධාරණ විදිහට ප්‍රශ්නයක් දකින්න අපිටරම් බැලන්ස්ලි ප්‍රශ්න දිහා දකින්න තරම් වුන් නැ වුන් බොහොම හැංගීම් බර වෙලා වුන් බොහොම මේ මුට ගහන්න ඕනේ මුර මුව විනාශ කරන්න ඕනේ අන්න ඒ වගේ තරක රැවිලා තියෙනවා ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නේ
2: මෙහෙමයි ඒකට හොඳම උත්තරයක් මම මේ විදිහට දෙන්නම් දැන් සාලිය අයියා කසාද බැඳලා අවුරුදු 30ක් 40ක් විතර වෙනවානේ
1: ඔව්
2: දැන් අර අර හනිමූන් එකේ තිබිච්ච මේ වින්දනය නෙමෙයිනේ gedara තියෙන්නේ නේද දැන් අපි කසාද බැඳන මමත් එහෙමයි රංජිත් ඇත් එහෙමයි අපේ ජගත් ඇත් එහෙමයි එතකොට මේ දැන් දැන් තියෙන්නේ එහෙම නෙමෙයි දැන් මේ කෙල්ලෙකුට try කරනවා අවුරුදු try කරා අවුරුදු ගානක් තිස්සේ බැලුවා පස්සෙන් ගියා කෙල්ලව යාළු කරගන්න හම්බුනේම නැහැ ඊට පස්සේ යම් කිසි කෙනෙක් උපදෙස් දෙනවා උඹ පොඩ්ඩක් රැවුල කපහන්කෝ ඩබල් පොකට් එකක් ඇඳපන්කෝ ඈ එහෙම නැත්නම් උඹ පොඩ්ඩක් මේ කොණ්ඩේ ඩයි කරහන්කෝ කතා කරන විදිය වෙනස් කරහන්කෝ ඇවිදින විදිය වෙනස් කරහන්කෝ එතකොට බලපන් ඔය කෙල්ල උඹට කැමති වෙන්නේ නැද්ද කියලා ඔන්න කොහොම හරි කරලා ඒ විදියට හදාගත්තා හදාගෙන දැන් කෙල්ල කැමති වුණා දැන් කෙල්ල කසාද බැඳගත්තා දැන් බැඳගත්තෙන් පස්සේ දැන් අපි මේ තාම හනිමූන් එකේ ඉන්නේ අන්න ඔතන තමයි ඕක තමයි ඔකට දෙන්න පුළුවන් හොඳම උදාහරණේ එතකොට දැන් මේ මේ මේ මෑත කාලීනම ඉන්න අය එන කොටා ගන්න මරා ගන්න අර ඒ හනිමූන් එහෙම නැත්නම් මදු සමයේ තාම ඉන්න නිසා දැන් මේගොල්ලන්ටත් තව ටිකක් කල් ගියාම ඔය මදු සමයේ ගතිය ඇරෙනවා ඊට පස්සේ අරුණයින් පස්සේ අපි වගේම ආයමත් වතාව පාරේ හම්බුනම කතා කරන්න පටන් ගන්නවා දැන් ඒක කතා කරන්න බැරි දැන් අර බොහොම කාලෙකට try කරලා උත්සාහ කරලා ගෑන්නමෙක් යාළු කරගෙන දැන් ඒ වැඩේට ආවනේ දැන් අපි මේක ආණ්ඩුවකට ගත්තොත් එහෙම ඒ ආණ්ඩුවෙත් දැන් ඉන්න මේ මේ අපි කතා කරන්නේ මම හිතන්නේ මෙල්බන් අය ගැන වෙන්න ඕනේ නේද
1: ඔව්
2: එතකොට මේ මෙල්බන් ඉන්න අපේ සහෝදරයොත් එහෙම නේද සාලිය දැන් අපි මේ කාලාන්තරයක් තිස්සේ ගුවන් විදුලි කරා ජීවිතේටවත් මරාගත්තද කියන්නේ ගුවන් විදුලියක් ඇතුලේ මේ මේ දේශපාලන වශයෙන් එහෙම නැහැ අපි 1990 අගභාගේ ඉඳලා 2006 මුල හරිය වෙනකන් ගුවන් විදුලි කරනකොට බොහෝ වෙලාවට මේ රංජිතය මතක් කරා වගේ මේ ඒ දවස්වල යුද්ධය පිළිබඳව තමයි අපි කතා කරන්නේ යුද්ධය ගැන තමයි කතා කරන්නේ අපි එක පැත්තක හිටියේ අපි රණවිරුව පැත්තේ හිටියේ අපි ඒකීය භාවය ගැන කතා කරා අපි මේ රට කොහොම හරි කරලා බේර ගන්න ඕන තැන තමයි කතා කරන්නේ එතකොට සිංහල ප්‍රජාවේ තව බොහෝ පිරිසක් හිටියා නෑ මේක එහෙම නෙමෙයි මේක අපි ඒගොල්ලන්ටත් කෑල්ලක් දීලා අපිත් කෑල්ලක් දීලා මේක ෂේප් කරගමු මේක මොකද ඔන්න ඔතන තමයි හැබැයි මම නියෝජනය කරේ අනිත් පැත්ත
1: මම නියෝජනය අපි කවුරුත් නියෝජනය කරේ මේ ඒකී ලංකාවක් කියන
2: නමුත් නෑ නමුත්
3: පොඩක් නිවැරදි කරන්න ඕනේ මේ පැතුම් සමහර අදහස් මේ මොකද අපේ අසන්නන්ට යනවා සිංහල ප්‍රජාවේ යුද්ධයට විරුද්ධයි කියන එකෙන් අදහස් කරේ නැහැ ඊළම දෙන්න ඕන කියන එක ගැන යුද්ධයට විරුද්ධ ඊළම නෙමෙයි නමුත් ලංකාව ඇතුළත එකම ශ්‍රී ලාංකික ජනතාවක් බිහි වෙන්න ඕන කියන මතය තමයි ඊට විරුද්ධව හිටියේ බොහෝ අය ඒක නිසා යුද්ධයට යුද්ධ කරන අයට යුද්ධේනොත් නමුත් ඒගොල්ලන්ට කෑල්ලක් දෙන්න ඕන කියන තැන නෙමෙයි බොහෝ ඊට විරුද්ධ අය හිටියේ ඒක මම මේ මේ පැතුම් එක කතා කරන නිසා මම එච්චරම දේශපාලනිකව ඒ පැත්තට ගිහිල්ලා කතා කරන්න කැමති නෑ නමුත් ඒක ජනතාව දෙකට බෙදන්න ඕනකමට ඒ වෙලාවෙත් විච ආණ්ඩු විසින් පතුරවපු මතයක් තමයි විරුද්ධය ඊළම දෙන්න ලෑස්ති වෙනවා කියලා කළු මොනවද කොළ කොටි එක එක විදියට කොටි කියලාම හම් අඩු ගහලා ඉවර කරලා නැති කරන්න ගියා නමුත් යුද්ධයට විරුද්ධ බොහෝ දෙනා යුද්ධයට විරුද්ධ වුණා මිසක් ඊළම දෙන්න කියන එකට පක්ෂ වුණා කියන එක තැනක් නැහැ එතන. ඒක වෙනම කතාවක්.
1: මම මෙතන යුද්ධය අනුමත කළා. යුද්ධය අනුමත කළේ එල්ටිටි සංවිධානයේ ෆැසිස්ට්වාදය මම අනුමත කළේ නැහැ. ෆැසිස්ට් සංවිධානයකට යුද්ධය හැර වෙන විසඳුමක් නැහැ කියන තැනක මම හිටියා. ෆැසිස්ට් ඔවුන්ගේ ෆැසිස්ට් කියන්නේ බොහොම ක්‍රූරයි, මිලේච්ඡයි, තිරිසන්, අමානුෂිකයි. ඔවුන් බොහොම මනුෂ්‍ය සංඝාතීරණ නිග්‍රහ කරන ජාතියක්. ඔවුන්ට විරුද්ධ තැනක අපි කවුරුත් හිටියා. අපට තිබ්බ යම් යම් තැන්වලදී මේ යුද්ධය ව්‍යාපාරයක් විදිහට කරගෙන යෑම අපි කවුරුත් අනුමත කළේ නැහැ. යුද්ධය සමහර රජයන් ඇවිල්ලා කරේ යුද්ධය ඩීල් දාන එක. අරයට කොටින්ට ආයුධ දෙනවා, දෙපැත්තටම ආයුධ දෙනවා, යුද්ධය ඩීල් එකක් කරලා යුද්ධ ව්‍යාපාරයක් කරගෙන ජීවත් වුණා. පහුගේ විශේෂයෙන් ඔය ඔබ දන්නවා ප්‍රේමදාස කාලය ගත්තාම ඊළඟට ඊට පස්සේ ආපු මිනිස්සු JR ලා ගත්තාම හැම වෙලාවෙම දෙපැත්තට ආයුධ යනවා දෙපැත්තම ආයුධ කුණා. ඒකට අපි කවුරුත් අකමැති වුණා. මොකද මැරෙන්න රටේ දරුවෝ. දෙමළ සිංහල කවුරුත් මැරෙන්න දරුවෝ. ඒකට විරුද්ධ වුණා. අපි කොන්දේසි විරහිතව ඔය පහුගේ රජයන් කරපු යුද්ධවලට අපි අනුමැතිය දුන්නේම නැහැ. නමුත් අපි කොන්දේසි සහිතව අපි යුද්ධෙත් එක්ක හිටියා. යුද්ධේ ඔබ දකිනවා ජනතා විමුක්ති පෙරමුණ තමයි අවසානයේ ලොකුම හයිය උනේ යුද්ධෙට. ඒ යුද්ධය ජයගන්න විශාල විදිහට මුදව් කරපු ජනතා විමුක්ති පෙරමුණ. ඒක අපේ කවුරුත් හිටියා මහත්තයෝ. නමුත් අර දැන් මල්ලී කතාවට මල්ලී ආපහු ගියොත් එතන නිවැරදිවීමක් වෙන්නේ මල්ලීට කතාව දෙන අවස්ථාව දෙනවා ආයෙ කතා කරන්න.
2: නෑ දැන් මම ඒකයි කිව්වේ දැන් මම ඔබ කියන තැනම තමයි මමත් මේ කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අපි ඔක්කොම එකතු වෙලා ඒ කියන්නේ අපි කියලා කියන්නේ මේ වෙන පක්ෂයක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ අර ඔබ දැන් මතක් කරපු නිසා මේ යුද්ධ වෙනුවෙන් අපි කතා කරානේ ගුවන් විදුලිවල එතකොට අපි එකම කඳවුරකට ඇවිල්ලා තිබුණේ. හැබැයි පෞද්ගලිකවම මම දන්නවා 2005-2008 වගේ වසරවල වලදී දැන් ඔබතුමා කිව්වා වගේ අපි ප්‍රවෘත්ති ගොත ත්‍රිපල සෙඩ් එකේ වැඩසටහන් කරා ත්‍රිපල සෙඩ් එකේ මෙතන වැඩසටහන් කරා මේ මැදිරි අපිට ආපු දුරකතන ඇමතුම් තියෙනවානේ මේ ලංකාවේ අයම තමයි අපිට කතා කරන්නේ. දැන් ඔබතුමා කියන කණ්ඩායම නෙමෙයි ඈ මේ මේ ඉතාමත්ම සීමිත පිරිසක් කතා කරලා අපිට තර්ජනය කරනවා රෝ කරනවා මේවා කරනවා ලංකාවට එන්න එපා කියනවා.
1: අපේ විජේ කරුණාසේනට SBS එක පව නැතුණානේ.
2: ඒක තමයි බොහෝ තැන්වලදී එහෙම දේවල් වුණා. මේ කියන්නේ ඒ බොහොම අවස්ථාවල් තිබුණා සාලිය මේවා දාලා දමල ගහලා යන්න ඕනේ මේ පනට ආදරේ නම් කියලා වගේ. ඒ වගේ තැන්වලට දුරකතන ඇමතුම් වගේ දේවල් අපිට ආවා. නමුත් දැන් ඒ සල අපි ඒ වෙනුවෙන් කතා බහ කරේ. නමුත් මේ දැන් තමයි අපි මේ එක පාරටම පක්ෂවලට බෙදිලා දේශපාලන වශයෙන් මරා ගන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ කරන එක වෙනම ප්‍රශ්නයක් නෑ. මොකද අපි ලංකාව දිහා බැලුවම ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ඔය සම්බන්ධව කතා කරන අයගේ සාක්ෂරතාවය දිහා බැලුවාම අධ්‍යක්ෂීන් දිහා බැලුවාම සහ ඒකේ කිසි ගැටලුවක් නෑ. නමුත් අපි මෙල්බර්න් වල ඒ සම්ප්‍රදාය නැති කරගන්නට ඕනේ. මොකද අපි මෙල්බර්න් වලට ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ මොන පෞල් පසුබිමක ඉඳලා ආවත් මෙතනට ඇවිල්ලා අපි හැමෝම ඉතාමත් හොඳින් ජීවත් වෙනවානේ. බොහොම කට්ට කාලා මේ තැන් වලට ඇවිල්ලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ලෝකයේ ගැන දැනුම අරගෙන දේශපාලනය ගැන දැනුම අරගෙන අපි හරි ලස්සනට ජීවත් වෙනවා. ඉතින් අපි එතකොට අපි දේශපාලන වශයෙන් මරා ගන්නවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවාම තමයි. අර ඔබ කියපු මේ මගින් අහපු ප්‍රශ්න උත්තරේ තමයි මේක පොඩි මදු සමයක් වගේ තියෙන නිසා තමයි ඔය මරා ගැනීම සිද්ධ වෙන්නේ. නමුත් අවුරුදු දෙක තුනක් විතර ගියයින් පස්සේ ඒගොල්ලන්ටත් තේරෙනවා අයි අපරාධය අපි මේ මරා ගත්තේ කියලා. අපි බලාපොරොත්තු වෙච්ච ගෑනු කෙනා නෙමෙයි නේද මේ වගේ හිතෙන්නත් පුළුවන්. සමහර ඉතින් අපි හිතුවරත් වඩා හොඳ ගෑනු කෙනෙක් අපිට හම්බුණා නේද වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අර මේක තාම මේ අර මදු සමය වගේ හින්දා තමයි මම හිතන්නේ ඔය මරා ගැනීම සිද්ධ වෙන්නේ කියලා තමයි මගේ අදහස.
1: ඔව් ඇත්තරම අපි කතාව අවසන් කරමු නේද රංජිත්?
3: ඔව් පැතුම් බොහොම මේ වැදගත් අදහස් කීපයකුත් ඉදිරිපත් කරා. අපි මම නම් දකින්න සහ මම යෝජනා කරන හැම වෙලාවෙම මම පෞද්ගලිකව අනුගමනය කරන දේ තමයි මට පුජ්‍යලියොත් එක්ක කිසිම ගැටුමක් නැහැ. හැම පුජ්‍යලයකම එක වගේ වැදගත් පුජ්‍යලය ඔවුන් ඉදිරිපත් කරන මතවාද වැරදි ඒවා දැක්කහම වැරදි නම් වැරද්ද වැරදි කියලා පැහැදිලිවම කියන්න පුළුවන්කම තියෙනවා. ෆේස්බුක් එකේද රේඩියෝ එකේද එහෙම තැනක් කියලා නෑ. අපි පටන් ගන්න වැඩසටහන පටන් ගන්නකොටමත් මේ ගැන පුංචි කතාවක් කරා. වැරද්ද බොරුව වෙන තැනවල නිහඬව ඉන්න අපිට බෑ කියන එක. එතකොට අපි ඒව නිවැරදි කරන්න හදන්නේ පුජ්‍යලයට පහර දීලා නෙමෙයි ඔහු කියන මතයට පහර දීලා. ඒක තමයි වෙන්නත් ඕනේ. එතකොට පුජ්‍යලය අතර ගැටුම් තියෙන්න බෑ. දේශපාලනයේදී තියෙන්න ඕනේ මතවාදී ගැටුම්ම විතරයි. එතකොට දේශපාලනේ අපි කතා කරන්නේ දේශපාලන කඳුරවල ඉන්නකොට දැන් පැතුම්ට දැන් මේ අලුත් භූමිකාව ටිකක් අලුත්ත. මොකද මේක විරුද්ධ පක්ෂයේ දේශපාලනයනේ දැන් කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිටත් මේ භූමිකාව අලුත්ද. අපි අවුරුදු ගාණක් තිස්සේ විරුද්ධ පක්ෂයේ ඉඳලා දැන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනයට යොමු වෙලා තිනෝ. ඒක නිසා ආණ්ඩු පක්ෂයේ දේශපාලනය කරන එක ඒකට අපිටත් මේ භූමිකාව පොඩ්ඩක් අලුත්. නමුත් මේ අලුත් භූමිකාව තුන වුණත් මම මේ අදත් මේ පැතුම්ගේ ෆේස්බුක් එකේ ලිව්වා මේ ඔය පැතුම් ඔය කරගෙන යන වැඩේ ඔහොමම කරන් යන්න. මොකද එහෙම නැත්නම් මටත් ලියන්න කිසිම දෙයක් නැති වෙනවා කියලා.
2: නෑ මෙහෙම අපිට මේ හරිය සුන්දර මිනිස්සු හම්බෙනවනේ රංජිත් අයියේ මේ ගමන් මාර්ගවලදී. කියන්නේ ගහ මරාගෙන කුණුහරප කියන එහෙම ඉතාමත් මතලොස්සයි ඉන්නේ. නමුත් අපි පෝස්ට් එකක් දැම්මයින් පස්සේ ඒක විහිළුවකට අරගෙන විනෝදයට අරගෙන සහ ඒ විනෝදාත්මකව තමන්ගේ මතයත් ප්‍රකාශ කරන අවස්ථාවල් තියෙනවා. දැන් මම ඒ ට්‍රික් එකත් මමත් කරනවා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් විහිළුවක් විදිහට මට ඕන දේ මම කියනවා. ඒක එතකොට කාගවත් හිතර දෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම යනවා. දැන් අර හැබැයි අපි මේ මොන පක්ෂක හිටියත් හරි දෙයට හරි කියනවත් වැරදි දේ විවේචනය කරන්නත් අපිට ශක්තියක් තියෙන්නට ඕනේ. එතකොට අපි වැරදි දෙයක් ගැන කතා කරනකොට ඒක අපි ඒ අයට මඩ ගහනවා කියලා තේරෙනවා නම් ඒතු ඒ අයගේ දේශපාලන දැනුම පිළිබඳව අපිට තියෙන ඉතාමත්ම මේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හරි දෙයට හරි කියන්න පුළුවන් වෙනක තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලය තුලදී මම අනුරුද්ධයි වැඩසටහන් ගන්නාවක් කරා. අනුරුද්ධ එතකොට ලංකාවේ ඉඳලා කතා බහ කරනවා. එතකොට මේ ඒ වෙලාවවලදී සමහර දේවල් මම විවේචනය කරනවා. අනුරුද්ධ ඒක අනිත් පැත්තට කතා කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අනුරුද්ධගේ විවේචනය කරනවා. මම මේ පැත්තට කතා කරනවා. හැමදේම අපි හොඳයි කියන්න යන්නේ නැහැ. අපිට හැංගෙන විදිහට. මොකද සමහරට අපිට හැංගෙනේම වැරදි වෙන්නත් පුළුවන්. ඒකත් කියන්න ඕනේ. මොකද අපි සියල්ල දත්ලා නෙමෙයිනේ. එතකොට අපේ කැමැති අකමැතිතාවය ඔබේ කැමැති අකමැතිතාවයට වෙනස් වෙන්න පුළුවන්. අපේ දැනුම ඔබේ දැනුමට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට අයිතියක් තියෙන්නට ඕනේ. අපිට දැනෙන්නේ කියන්නේ ඒකෙන් කියවෙන්නේ නැහැ අපි පවතින ආණ්ඩුවකට පාර ගහනවා, පවතින ආණ්ඩුවකට මඩ ගහනවා, මූ කරන්නේ මේ ඇයි මේවා දාන්නේ, කටවහන් ඉන්න බැරිද, උඹට වැරදිමද පේන්නේ, අන්න ඕ වගේ දේවල් නෙමෙයි. හැබැයි හොඳක් තියෙනවා නම් අපි හොඳත් දාන්න ඕනේ. ඉතින් අර මේ දැන් නම් මේ වෙලාවේ එහෙම ලොකුවට කියන්න තරම්
1: දෙයක් නැහැ.
2: හොඳවක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. ඒක මොකද සමහර තව ටික කාලෙකින් වෙන්න පුළුවන්. හැබැයි දැන් යන ආණ්ඩුවට නම් මම කැමති. මොකද මේ මොකද මම කැමති දැන් මේ යන විදිහට. හේතුව කියලා කියන්නේ මේ වෙනසක් නැහැනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ඒ ජනාධිපතිවරු කරගෙන ආපු වැඩ ටිකමනේ මේ අපේ ආණ්ඩුව දැන් කරගෙන යන්නේ. ඉතින් අපිට මේකට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි විරුද්ධ වෙනවා නම් අපි ඒක වැරදි. අපි විරුද්ධ වෙන්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕනේ. නමුත් ඔව් මේකට විරුද්ධ වෙන්න පුළුවන් ඔයාලටම තමයි, ජනතා මුක්ති පෙරමුණටම තමයි.
1: මේකයි මෙතනදී මේ මතවාදයත් එක්කම එක අපිට ගැටෙන්නත් පුළුවන්, නොගැටෙන්නත් පුළුවන්. ඒකේ හැමදාම කියන්නේ ලෝකේ හැමදාම දේශපාලන මතවාදයක් ගත්තාම, පවුලක් ගත්තාම, කසාද බැඳාම අපි ජීවිපිකාරයෙක් කියලා අමුතු විදිහට කසාදේ කරගෙන යන්නේ පවුල් පන්සල් අරන්. අපිත් සාමාන්‍ය සිරිත්විරිත් මත සාමාන්‍ය ක්‍රමයට තමයි ජීවිතේ ගත කරන්නේ. ඒ විදිහටම ක්‍රමයක් තමයි වර්තමාන ආණ්ඩුවෙත් ගත කරන්නේ. ඒක විවිධ විදිහට අර්ථ විවරණය කරන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේකෙදි අපි පැතුම් තිලකසිරි කියන චරිතය අපේ ජීවිත තුළ විශේෂයෙන් සාලි ගලපතිත් එහෙම වෙන්නේ නැති සමහර තැන්වලදී අපේ ජීවිත තුළ අපි නිරන්තරයෙන්ම කතා කරපු අපිට ප්‍රශ්නකාරී දේවල් කතා කරපු සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද පැතුම් එක්ක අපේ හිතේ තියෙන අපේ තියෙන මතවාදයන් කතා කරුවා. මම හිතනවා අසන්න විදිහට අපි කවුරුත් හිතනවා හිතපු දේවල් අපේ අතින් නියෝජනය වුණා කියලා මම හිතනවා. ඒත් එක්කම පැතුම් සහෝදරයත් බොහොම ලස්සනට සියල්ල අපි අතරේ අපේ කතාවත් එක්ක සියල්ල ඔහුගේ ප්‍රතිකතාවන් තුළ ඔහු ඒවා සියල්ල සාපේක්ෂ විදියට නිර්මාණය කෙරුවා. ඉතින් බොහොම ස්තුති සහෝදරයා ලක්මීරේ ආරාධනාව බාරගෙන ලක්මීරේට පැමිණියාට. ඉතින් පැතුම් වගේ සොයුරෙක් ඇත්තරම මිනිසුන් අර කාලයක් යනකොට මිනිසුන් හඳුනා ගැනීමේදී ඇත්තරම ඒක සුන්දර අපේ ජීවිතවල අපිට විවිධ චරිත හම්බුණාට ඒ චරිතයේ සුන්දරත්වය සහ බොහොම ලස්සන අපි දකින්න ලැබෙන ඒ ජීවිතයේ ඇතුළට ගියාම ඒක අපි දැක්කා පැතුම් සහෝදරයලා තුලින්. ඉතින් බොහොම ස්තුතියි පැතුම්.
2: ඔව් ඇත්තටම මේකත් මේ සුවිශේෂී අවස්ථාවක්. මම ඉතාමත් මික්මනින් කියන්නම් මේ හැමදාම අපි ඔතන ඉඳගෙන කතා බහ කරනවානේ, අනිත් අයව ප්‍රශ්න කරනවානේ. ප්‍රශ්න කරන එක ලේසි ඇත්තටම. ප්‍රශ්න කරන් පස්සේ උත්තර දෙන එක තමයි අමාරු. ඉතින් මේ බොහොම කාලෙකට පස්සේ තමයි මේ වගේ ඉස්සරහකට ඇවිල්ලා කතා කරන්න අවස්ථාවක් තිබුණේ. ඉතින් ඒ අවස්ථාව ලබා දීම ගැන සාලියට බොහොම ස්තුතියි. වගේම රංජිත් අයියා, ජගත් අයියා ඉතාමත්ම සෙනෙහසින් පිළිගත්තා අපිව. බොහොම ස්තුතියි හැම දෙයකටම. මම හිතනවා මේ සහෝදරත්වය තමයි අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මේ මං විතරක් නෙමෙයි, අනිකුත් ගුවන්විදුලි කරන හැමෝමත් එක්ක මේ සහෝදරත්වයම අපි තියාගන්නවා නම්, අපි එක පවුලක් විදිහට වැඩ කටයුතු කරනවා නම්, මම හිතනවා අපිට මීට වඩා ලොකු දිග ගමනක් යන්න පුළුවන්. අපි පාටවලට පක්ෂවලට බෙදිලා මේ රණ්ඩු කරගන්නට වඩා අපේ මතය අපි කරමු, ඔබේ මතය ඔබ කරන්න. අපි මත වලින් ගැටෙමු, පෞද්ගලිකත්වයෙන් අපි මිතුරන් වගේ
1: සහෝදරවගේ.
2: ඔව් බොහොම ස්තුතියි.

0: ලක්නහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර.
1: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමකින් මම රොෂාන් මීදුකුල සූර්ය.
2: මැදපිරිතික පවතින ගැරුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපළේ අවනිශ්චිතතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා දින 50ක කාල සීමාවක් ලබා දෙමින් එසේ නොකළහොත් රුසියාව සමග වෙළඳාම් කරන රටවල් 100% දක්වා ද්විතීක තීරුබදු පැනවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මෙම නිවේදනත් සමග ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අමිනිශ්චිතතාවය තවත් ඉහළ ගොස් ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියානු රාජ්‍යයේ පවසන්නේ ගෝලීය වෙළඳ හා ආරක්ෂක තත්ත්වයේ වෙනස්කම් ඉන්ධන මිල සහ ජීවන වියදමට බලපෑම් කළ හැකි බැවින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ස්ට්‍රයිට් ඔෆ් හෝමුස් හරහා සැපයුම්වලට බාධා ඇති වූ හොත් තෙල් මිල තවත් ඉහළ හැකි බව ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. මෙතර ජාත්‍යන්තර අර්බුද දික්කසුනොත් එහි බලපෑම ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිලට සහ දෛනික ජීවන වියදමට දැකිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. පසුගිය සතියේ සිදු වූ රටපුරා ටෙලිස්ට්‍රා ජ්වාල විරුද්ධ වැටවීමෙන් පීඩාවටපත් පරිභෝගිකයන්ට වන්දි ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබා දෙන බව සමාගම නිවේදනය කර තිබෙනවා. එහිදී ව්‍යාපාරික පරිභෝගිකයන්ට තමන්ට සිදු වූ මූල්‍ය අලාභ සනාථ කළ හැකි නම් ඒ සඳහා වන්දි ඉල්ලුම් කළ හැකි බව ටෙලිස්ට්‍රා සඳහන් කරනවා. නිවාස භාවිතාකරුවන්ටද බිඳ වැටීම හේතුවෙන් බලපෑමක් සිදුවී ඇත්නම් සමාගම වෙත පැමිණිල්ලක් හෝ වන්දිල්ලීමක් ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වන්නේ. තවද වන්දි ස්වංක්‍රීව ලබා නොදෙන අතර එක් එක් ඉල්ලීම වෙත වෙනම සලකා බලන බව ටෙලිස්ට්‍රා පවසනවා. මෙම බිඳ වැටීම හේතුවෙන් ජංග මුදුරකථන සේවා, EFT ගෙවීම් ප්‍රවාහන සේවා සහ ඇතැම් හදිසි ඇමතුම් සේවාවලටද බාධා එල්ල වූ බව වාර්තා වී තිබෙනවා. සිදේ හේතුවෙන් ජාලයේ කාල සමූර්ත කිරීමේ පද්ධතිය මෘදුගාංග දෝෂයක් බව ටෙලිස්ට්‍රා අනාවරණය කර ඇති අතර එවැනි තත්ත්වයක් යළිත් ඇති නොවීමට පූර්ණ විමර්ශනයක් සිදු කරන බව සමාගම පවසනවා. මෙහිදී වන්දිල්ලීමක් කිරීමට කැමති පරිභෝගිකයන්ට මයි ටෙලිස්ට්‍රා යෙදුම ඔන්ලයින් සහාය සේවාව සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා අයදුම් කළ හැකි බවයි සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ. ඔස්ට්‍රේලියාවේ කම්පයද මාර්කට් සිදු කළ නව සමීක්ෂණයකට අනුව P1 බලපත්‍රයේ හිමි සාමාන්‍ය 17 රියදුරන් රථවාහන රක්ෂණ සඳහා වැඩිම වාර්ෂික වාර්කයේ ගෙවන කණ්ඩායම බව හෙළිව තිබෙනවා. එම සමීක්ෂණයට අනුව P1 රියදුරකුගේ සාමාන්‍ය වාර්ෂික රක්ෂණ වාර්කය ඔස්ට්‍රේලියානු ඩොලර් 3,897ක් වන අතර එය L බලපත්‍රයේ සහිත 16 හැවිරිදි ලර්නර්ස් ලයිසන් රියදුරන්ට වඩා ඩොලර් 580කින් වැඩි. එමෙන්ම මෙම ඉහළ අවදානම් කාණ්ඩුවේ රියදුරන්ට අනිකුත් රියදුරන්ට වඩා වසරකට ඩොලර් 1,200කට වැඩි මුදලක් අමතරව රක්ෂණය සඳහා ගෙවීමට සිදුවිය හැකි බවද වාර්තා පෙන්වා දෙනවා. කම්පයර්ඩ් මාකට් ආර්ථික අධ්‍යක්ෂක ඩේවිඩ් කෝච් පවසන්නේ අඩු රිය පැදවීම් අත්දැකීම් ඇති තරුණ රියදුරන් බරපතල අනතුරුවලට ලක්වීමේ අවධානව සංඛ්‍යාත්මකව වැඩි බැවින් රක්ෂණ සමාගම් ඔවුන් සඳහා ඉහළ වාරික නියම කරන බවයි. කෙසේ වෙතත් රියදුරන් විවිධ රක්ෂණ සමාගම්වල මිල ගණන් සංසන්දනය කළහොත් එකම රියදුරෙකු සඳහා පවා ඩොලර් 1,219ක පමණ මුදලක් සොයාගත හැකි බව සමීක්ෂකයන් පෙන්වා දෙනවා. සමීක්ෂණයට අනුව රිය පැදවීමේ අත්දැකීම් වැඩිවීමත් සමග රක්ෂණ වාරික ක්‍රමක්‍රමයෙන් අඩුවන අතර වයස 64 දක්වා එව ප්‍රමණතාවය පවතින බවත් ඉන්පසු නැවතත් වාරික ඉහළ යාමේ ආරම්භ වන බවත් සඳහන් වනවා. ක්වින්ස්ලන්ත ව්‍යාපාරික කණ්ඩායම් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඔස්ට්‍රේලියාවේ ස්කිල් මයිග්‍රේෂන් ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට රජුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ස්කිල් මයිග්‍රේෂන් වැඩසටහන යටතේ පැමිණෙන පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ප්‍රධාන වීසා ඇඳුම්කරුවන්ගේ පවුල් සමාජිකයන් වන අතර ඔවුන්ගේ වෘත්තීය නිපුණතා වෙනම ඇගීමකට ලක් නොවන බවයි. ඒ හේතුවෙන් රට තුළ පවතින සැබෑ ශ්‍රම හිගය පියවීම සඳහා මෙම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඔවුන්ගේ අදහසයි. විශේෂයෙන් සෞඛ්‍ය ඉදිකිරීම් පතල් කර්මාන්තය සහ ප්‍රාදේශීය ප්‍රදේශවල වෘත්තීය නිපුණතා සහිත සේවකයන්ගේ හිගය තවදුරටත් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. එම නිසා ස්කිල් මයිග්‍රේෂන් වැඩසටහන රටේ ආර්ථික අවශ්‍යතාවය වඩාත් ගැලපෙන ආකාරයට යාවත්කාලීන කළ යුතු බව ඔවුන් යෝජනා කරනවා.
1: කෙසේ වෙතත් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් හෝ ප්‍රතිපත්ති වෙනසක් ප්‍රකාශයට පත් කර නැහැ.
2: වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල වැඩිවීමින් පවතින පොට් හෝල්ස් හෙවත් මාර්ගවලවල් ගැටලුව විසඳීම සඳහා ඩොලර් බිලියන 5ක දැවැන්ත මාර්ග නඩත්තු සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රදේශ රසක මාර්ගවල ඇති වලවල් හේතුවෙන් රියදුරන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවන ඇති අතර වාහනවලට හානි සිදුවන බවත් පැමිණිලි ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. වික්ටෝරියා විපක්ෂ නායක ජෙස් විල්සන් පවසන්නේ මෙම යෝජනාව යටතේ ඉදිරි වසර හතර තුළ මාර්ග අලුත් වැඩියා කටයුතු වේගවත් කරමින් වලවල් මිලියනකට අධික ප්‍රමාණයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ජනතාව දිනපතා භාවිත කරන මාර්ග ආරක්ෂිත සහ හොඳ තත්ත්වයක පවත්වා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය සඳහන් කරනවා. පසුගිය කාලය තුළ පොට් හෝල් සම්බන්ධයෙන් රියදුරන්ගෙන් සහ ප්‍රජාවගෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාවද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඩොලර් බිලියන 5ක සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග තත්ත්වය වැඩි දියුණු කිරීමට හැකිවනු ඇති බවටයි විපක්ෂය පෙන්වා දෙන්නේ. මෙල්බර්න් නුවර වොමන්ට් ප්‍රදේශයේ නිවසක් තුළ ජුලි 7 වනදා පිහියෙන් එන ඝාතනය කළ 39 හැවිරිදි ලාවන්‍යා චාප්පා සිය පවුලේ සමාජිකයන් විසින් ආදරණීය මවක් දිනියක් සහ හිතවත් මිතුරියක් ලෙස සිහිපත් කර තිබෙනවා. තාක්ෂණ ශ්‍රේෂ්ඨ සොෆ්ට්වෙයාර් ක්වොලිටි එනරයිස් වරියක් ලෙස සේවය කළ ලාවන්‍යා වෘත්තීය කැපවීම සහ කරුණාවන්ත ස්වභාවය නිසා සිය සහෝදර සේවකයන් අතරද ඉතා ගෞරවයට පාත්‍ර වූ අයකු බවයි ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි වොමන්ට් ප්‍රදේශයේ පුද්ගලයෙකුට මිනිවැරුම් චෝදනා ගොනු කර ඇති අතර සැකකරුව මියගේ කාන්තාව හඳුනා ඇති බවට පොලිසිය විශ්වාස කරනවා. ඝාතනය සිදුවන අවස්ථාවේ නිවසේ සිටි ඇගේ කුඩා දරුවන් දෙදෙනාට ශාරීරික හානි කිසිවක් සිදු වී නොමැති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කර තිබෙනවා. ලාවන්‍යාගේ ඥාතීන් ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියන අතර දරුවන්ගේ නානගතය වෙනුවෙන් ආරම්භ කළ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනට මෙමන විට ඔස්ට්‍රේලියානු ඩොලර් 47,000කට වැඩි මුදලක් ලැබී තිබෙනවා. පවුලේ සමාජිකයන් පවසන්නේ ලාවන්‍යාගේ අහිමිවීම දරුවන්ට සහ පවුලට පියවගත නොහැකි පාඩුවක් බවත් සෑම විටම ආදරය කරුණාව සහ කැපවීමෙන් පිරිපුන් පුද්ගලයෙකු ලෙස මදකේ රැඳෙනු ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසියේ මිනිමැරුම් විමර්ශනාංශයේ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි. වික්ටෝරියා පොලිසිය බදු වාර්තා ගොනු කරන සමය සහ ඊසොෆ් අලවිල් සමය ඉලක්ක කරමින් සිදුවන මයිගව් සහ ADO වංචා පිළිබඳව ජනතාව හදිසි අනතුරු බැඟවීමක් නිකුත් කර තිබෙනවා. වංචාකරුවන් SMS, ඊමේල් සහ ව්‍යාජ වෙබ් අඩවි හරහා මයිගව් ගිණුම් තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරන බවයි පොලිසිය පවසන්නේ. එම තොරතුරු භාවිතා කර බදු අපහසු ගෙවීමේ වෙනත් ගිණුම් මත මාරු කිරීම සහ අනන්‍යතා වංචා සිදු කිරීමේ අවධානමක්ද පවතිනවා. පසුගිය වසරේ පමණක් බදු වංචා සම්බන්ධ පැමිණිලි 978ක් සහ ව්‍යාජ අන්තර්ජාල වෙනස්සල් සම්බන්ධ පැමිණිලි 303ක් වාර්තා වී තිබෙනවා. මෙම වංචාවලින් සිදුව ඇති මුළු මූල්‍ය පාඩුව ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනකට ආසන්න බවද සඳහන් වෙනවා. පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ SMS හෝ ඊමේල් වලින් ලැබෙන ලින්ක් ක්ලික් නොකර මයිගව් සහ ATO වෙබ් අඩවි වෙත ඍජුවම පිවිසෙන ලෙසයි. කිසියම් වංචාවකට ලක් වූ බවට සැකයක් ඇති බවත් වහම ATO සර්විසස් ඔස්ට්‍රේලියා සහ පොලිස් වෙබ් අඩවි වෙත ඍජුවම පිවිසෙන ලෙසයි. කිසියම් වංචාවකට ලක් වූ බවට සැකයක් ඇති වුවහොත් වහම ATO සර්විසස් ඔස්ට්‍රේලියා සහ

ප්‍රදේශවල මෙම පරීක්ෂණය පස්වරු දෙකට සිදුවන අතර අනුකූල ජංගම උපාංගවලට තත්පර 10ක් පමණ පවතින ශබ්දවත් සයිරන් හඬක් කම්පනයක් සහ දිසීස ටෙස්ට් ලෙස සඳහන් පණිවිඩයක් දිස්වනු ඇති. රජය අවධාරණය කරන්නේ මේ සැබෑ හදිසි අවස්ථාවක් නොවන අතර ජනතාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත් මෙම ශබ්දය යම් පුද්ගලයෙකුට බියක් හෝ අපහසුතාවයක් ඇති කළ හැකි නම් පරීක්ෂණයට පෙර ජංගම දුරකථනය ඕෆ් කිරීමට හෝ එයාර්ප්ලේන් මෝඩ් වෙත මාරු කර පරීක්ෂණයෙන් පසු පැයක පමණ කාලයක් එලෙසම තබනු ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. අස් එලර්ට් පද්ධතිය ක්‍රියාත්මක වූ පසු ලැබුගිනි ගංවතුර සුලිකුණාටු සුනාමි ජාතික ආරක්ෂණ තර්ජන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයන් සහ වෙනත් විචාල අවධානම් අවස්ථාවලදී බලපෑමට ලක්වන ප්‍රදේශවල සියලුම අනුකූල ජංගම උපාංග වෙත ක්ෂණිකව අනතුරු වැගවීම යැවීමට හැකිවනවා. නව පද්ධතිය දැනට භාවිතා කරන SMS ක්‍රමයට වඩා වේගවත් සහ විශ්වාසදායක සෙල් බ්‍රෝඩ්කාස්ට් තාක්ෂණය භාවිතා කරනවා. ඒ පොතත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමාවනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රෑ 8:30ට.

0: ஆவர்ஜன
1: ரோஹன கருணாரத்ன இதிரி பத்தராய்
2: අපි 2500 බුද්ධ ජයන්ති සැමරුවේ 1956 දී 2550 බුද්ධ ජයන්ති සැමරුවේ 2006 දී අපි 2555 බුද්ධ ජයන්ති සැමරුවේ 2011 දී ඒ හැම බුද්ධ ජයන්ති සැමරුම් වලට සැමරුම් උත්සව සංවිධානය කර තිබුණා ඒ සැමරුම් උත්සව තුනේදීම ගීත ගායනයට අවස්ථාව හිමිව තිබුණේ එකම එක ගායිකාවකට පමණයි ඒ කවුරු විය හැකිද මෙන්න රුකුලක්
3: Kudum

වෙන කවුද ඉතින්? ඒ කටහඬ කනට වැටෙනකොටම ඒ කවුද කියලා සැකයකින් තොරවම කියන්න පුළුවන්. ඔව්, ඒ විවියන් ද සිල්වා බොරලස්. ලංකාවේ බොදු ගීතයේ පුරාවෘත්තයක් මෙන්ම අයිකන් එකක් ඇය. 20වැනි සියවසේ ගීත ශාස්ත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු සංස්කෘතික චරිතයක් විදිහට ඇය හැඳින්වුවත් වරදක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. විවියන් ද සිල්වාගේ පියා ලියා නිෂ්පාදනය කළ නාට්‍යවල පිළිගැනීමේ ගීත ගායනය කරනකොට වයස කීයද දන්නවද? අවුරුදු 8යි. ඉස්සර වෙලාම ලංකා ගුවන් විදුලියේදී ගායන පරීක්ෂණයකට ගුණපාල මල්ලසේකර, SLB කපුකොටුව, ඒ වගේම BS විජේරත්න මහත්වරුන් ඉදිරියේ සජීවීව තමාගේ මුල්ම ගීතය ගායනා කර පළමු ස්ථානය දිනනකොට වයස අවුරුදු 10යි. His Master's Voice 30 නිෂ්පාදන සමාගමත් සමග ග්‍රැමෆෝන් සින්දු කියන්න ගිවිසුම අත්සන් කරනකොට වයස අවුරුදු 12යි. පුදුමයි නේද? 1940 දී, ඒ කියන්නේ ඇගේ වයස අවුරුදු 10 දී තමයි ඇය ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවට පත් වෙන්නේ. ඒ ඉන්දියාවේ ඉඳලා ආපු රත්නජංකර් මහතා ඉදිරියේ කරපු ගායන පරීක්ෂණයකින් පසුව. මට මතකයි ඒ කාලේ අපේ සුනිල් ශාන්තයන්ගේ ලොකු විරෝධතාවයක් තිබුණා ලංකාවේ අපේ ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයට පරීක්ෂකවරුන් ඉන්දියාවෙන් ගෙන්වීම පිළිබඳව. ඒ මොකද ඒක කිරීමට සුදුසු අය ඒ වෙනකොටත් ලංකාවේ හිටපු නිසා. විවියන් ද සිල්වා බුරලස් මහත්මියගේ පියා GFD සිල්වා, මව දෝන ලීලා සහබන්දු. ඇය පවුලේ එකම දරුවා. ඇයගේ පියා එවකට තිබුණු සේෆ්ටි ටුවර්ස් කියන ආයතනයේ අයිතිකරු වගේම කළමනාකාර අධ්‍යක්ෂතුමා. ඉස්සර තිබුණු ඩිසොයිසා කොම්පැනියේ කළමනාකරු විදිහට වැඩ කරෙත් ඔහු. පවුලේ එකම දරුවා නිසා ඇයව ආරක්ෂා කරේ මලක් වගේ. හිතේ සාහනයකට තිබුණේ එතුමියගේ මාමා ශේෂ්ත්‍රයේ නමක් දිනා සිටි GR එඩ්වඩ් මහතා ගුවන් විදුලියට සම්බන්ධ වී හිටපු එක. ඒ වුණත් ඇය යන හැම තැනකම ගියේ අම්මයි තාත්තයි එක්ක. සමහර දවස්වල ව්‍යාපාර කටයුතු නවත්තලා තමයි දුවගේ ආරක්ෂාවට තාත්තා ගිහිල්ලා තිබුණේ. විවියන් ද සිල්වා මහත්මියගේ පියා කලාව ගැන උනන්දුවක් දක්වපු කෙනෙක්. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කලාව ගැන. මං අර මුලින් කිව්වා වගේ ඒ හේතු නිසාම ගෙදරට නිතරම කලාවේ දැවැන්තයෝ ආවා ගියා. ලක්ෂ්මී බායි, සුසිලා ජයසිංහ, ඇනී බුතේජු, විමලාකාන්තා, රොම්ලස් සිල්වා වගේ අය ඒ අතර හිටියා. GR එඩ්වඩ් මහතා විවියන්ගේ මාමා. තාත්තගේ නාට්‍යවල දුව අපූරුවට සින්දු කියනවා එතුමා ආසාවෙන් බලාගෙන හිටියා. විවියන්ව මුලින්ම ගුවන්විදුලිට එක්කරගෙන ගියේ එතුමාගේ යුග ගීත ගායනයට. GR එඩ්වඩ් මහතාගේ මගුල් උත්සවයේදී CDS බොරලස්ස කියන තරුණයා විවෙන් එක මුල්වරට කතා කළා. ඔහුගේ ප්‍රියතම ගායිකා වෙලා හිටියේ ඇය. ඔය දැන ඇඳුනුම්කම් ටිකෙන් ටික වැඩි දියුණු වෙලා තමයි 1953 දී ඇය CDS බොරලස්ස සමග විවාහ වෙන්නේ. ඒ කොළඹ ගාලුමෝදර ගෝල් ෆේස් හෝටලයේදී. විවෙන් ද සිල්වා බොරලස්ස ගුවන්විදුලියේ මුල්ම සරලගී වැඩසටහනට ගැයූ ගීතය වුණේ චන්ද්‍රා දේපියා කියලා ගීතයක්. 1940 මැද වෙනකොට එයා හොඳ ජනප්‍රිය ගායිකාවක්. ඒ වෙනකොට සංගීත ශාස්ත්‍රයේ බොහෝ අයගේ අවධානයට ඇය ලක් වී හිටියා. 1946 දී සුනිල් ශාන්තයන් එතුමියගේ ගෙදරට ගිහිල්ලා දෙමෝපියන්ගෙන් අවසර ඉල්ලා හිටියා ඇයත් එක්ක යුග ගීතයක් ගායනා කිරීමට. ඇගේ සංගීත චාරිකාවේ එක් හැරුම් ලක්ෂයක් බවට මේ ගීතය පත් වුණා.

0: ඒ කාලේ ගුවන්විදුලියෙන් ගීතයක් ප්‍රචාරය කරන්න සුදුසුකම් ලබා ගන්න එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. පදපිලේ අර්ථය ගායනය ගැන හොඳට හොයලා බලලා තමයි අවසර දෙන්නේ.
1: මේ ගායන හැකියාව මගේ මාමා ජීආරේ ගොඩ් එයා තමයි මාගේ ගායන හැකියාව දැනගෙන මාව ගුවන්විදුලියට එක්කගෙන ගියා. එයාගේ සරණ ගී වලට මේ යුග ගීත ගායනා කරන්න. ඒත් මගේ ගායන හැකියාව දැකලා ගුවන්විදුලියෙන් මට ආරාධනා කරා පරීක්ෂණයකට පෙනී සිටින්න. 1940 මං සරණ ගී ගායිකාවක් වුණාද. ඉන්දියාවෙන් ආවනේ ප්‍රොෆෙසර් රත්න ජංකාර් මේ ඔඩිෂන් කරන්න මේ ආදිශලා. ඒකෙදි මම ඒ පරීක්ෂණයෙන් මං ඒ ග්‍රේඩ් ආටිස් කෙනෙක් වුණා. ඉතින් එදායින් පස්සේ තමයි මේ සරලගේ මට පැභාගයක් හම්බුනේ.
0: ඇත්තෙන්ම කියනවා නම් ගීපද හා ගායනය අනුමත කිරීමේ ඒ ක්‍රමවේදය 1990 දශකයේ වෙනකම්ම තිබුණා. විවියන්ද සිල්වා මහත්මිය උපන්නේ 1930 නොවැම්බර් 24 වෙනිදා අධ්‍යාපනය ලැබුවේ මර්දාන මධ්‍ය මහාවිද්‍යාලයෙන්. CDS බරලස්ස සහ විවියන්ද සිල්වා බරලස්ස යුවලට දාව දරුවන් 6 දෙනෙක්. නම් වශයෙන් කියනවා නම් උදය, අජිත්, ඉන්ද්‍රාණි, දේවප්‍රිය, කපිල සහ මාධවි. අදට උනත් ඇය ගැයු ගීතවල අයිති පවරලා තියෙන්නේ කපිලට සහ ඉන්ද්‍රාණිට. 1950 වෙනකොට ඇය අතිශය ජනප්‍රිය ගායිකාවක්. ඒ ජනප්‍රියත්වයට HW රූපසිංහ, ලයනල් එදිරිසිංහ සහ ඉඩී මාස්ටර්ගෙන් ලැබුණේ මනාරුකුලක්. ගුවන්විදුලි ගීතෙන් ග්‍රැමෆෝන් ගීතයෙන් ජනප්‍රියට පත් වූ විවියන්ද සිල්වා බොරලසට චිත්‍රපටවල පසුබිම් ගීත ගායනයට මොනතරම් ආසාවක් තිබුණත් එය මගේ ඇරුණේ දෙමාපියන් ඇය තනිවම ඉන්දියාවට යෑමට අවසර නොදුන් නිසා. ඒ කාලේ චිත්‍රපට ගීත සියල්ල වාගේ පටිගත කළේ ඉන්දියාවේ චිත්‍රාගාරවල. බුදු බැච ගීත මෙන්ම දේශප්‍රේමී ගීත ගණනාවක් ඇය ගායනා කරා. ඇය ගායනා කළ යුග ගීතවලට සහභාගි වූවන් අතර වසන්ත සේනානායක, වින්සන් ද පෝල් පීරිස්, සුසිල් ප්‍රේමරත්න, ග්‍රේස් සහබන්දු, ප්‍රිසිලා ඕපාත, සීටි ප්‍රනාන්දු, කාන්ති වක්වැල්ල, මොහිදින් බෙග් වගේ අත් හිටියා. ඇගේ ගීතයකට කාන්ති වක්වැල්ලෙක් වූ අයුරුයි මේ. පදමාලාව ආනන්ද සරත් විමලවීර, තනුසා සංගීතය.

ඊට අමතරව එච්චාර් ජෝතිපාල හරුන් ලන්ත්‍රා ධර්මදා ස්වල්පොල සහ සිසර සේනාරත්න සමගත් ඇය යුගගී ගායනා කළා. මේ ඇය ධර්මදා ස්වල්පොල සමග ගීතයක් ධර්මදාස ඩයස් රචනා කළ මේ ගීතය තනුව යොදා සංගීතවත් කළේ පීඩී වින්සන්ට් පෙරේරා.

කලාභූෂණ සම්මානය ඇතුළු සම්මාන ගණනකටත් ඈ හිමිකම් කියනවා. විවියන්ද සිල්වා බොරලැස්සට ගීපද රචනා කර දුන්න අය අතර සරත් විමලිවීර, කරුණරත්න අභිසේකර, ධර්මදාස ඩයස්, ප්‍රේම්කීර්ති දල්විස්, සී වීරසේකර, දානන්ද කුමාරසිරි, වසන්තසිරි කුසුම්පොළ, රංගජීව සල්ගාදුත්, සංගීතය සැපයුවන් අතර බී.එස්. පෙරේරා, වික්ටර් පෙරේරා, ප්‍රේම්සිරි කේමදාස, සනත් නම්සිරි, ක්ලැරන්ස් විජේවර්ධන වගේ අය දක්වන්න පුළුවන්. 1938 ඉඳලා 2017 වෙනතුරු ඇය සංගීත ශාස්ත්‍රයට මනා දායකත්වයක් ලබා දුන්නා. ඇය අවුරුදු 86ක්ම නිරෝගීව ජීවත් වුණා. 2017 ඇයට ඇති වූ අසනීප තත්ත්වයක් මත ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුළත් කර කෙටි කාලයකින් 2017 අප්‍රේල් 2 වෙනිදා ඇය අප සැමගෙන් සමුගත්තා. දැන් මා අද ආවර්ජන අවසාන ගීතය ඉදිරිපත් කරන්නම්. 1955 ඇය ගායනා කළ මේ ගීතයත් රචනා කළේ සරත් විමලවීර. තනුව හා සංගීතය පී.ඩී. වින්සන්ට් පෙරේරාගෙන්. ඉතින් අදට මම මෙතනින් නවතින්නම්. අපි ආයෙත් මුණගැහෙමු. මම රෝහණ කරුණා.

0: අදබේ වැඩසටාන වෙන්වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීතයට දශක ගණනාවක් පුරා අපූරු දායකත්වයක් ලබා දුන් ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියගේ මතකයේ වෙනුවෙන්. ඇය 2026 ජූලි 10 වෙනිදා වයස අවුරුදු 68 දී අප අතරින් සමුගත්තා. එහෙත් ඇය ගැයූ ගීත අදත් ශ්‍රාවක හදවත් තුළ ජීවමානයි. මරියසෙල් ගුණතිලක නුකේගුඩ ප්‍රදේශයේ උපත ලැබුවා. ඉතා කුඩා වියේ සිටම ගායනයට පිවිසි අය වයස අවුරුදු 10 සිලෝන් ඔබ්සර්ව ඕල් අයිලන්ඩ් ටැලන්ට් කම්පිටිෂන් තරගේ ළමාංශයෙන් ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයත් සමග ඇය ජූනියර් රිද්මිය සංගීත කණ්ඩායමට එක් වූ අතර එවකට රේඩියෝ සිලෝන් හරහා රටම හඳුනාගත් දක්ෂ ළමා ගායිකාවක් බවට පත් වුණා. 1977 වසරේදී ගැයූ කැන්ඩි ලමිස්සී ගීතය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. එම ගීතය කොතරම් ජනප්‍රිය වාදයක් බොහෝ දෙනායව කැන්ඩි ලමිස්සි නමින් තමයි හැඳින්ුවේ. මරියසෙල් ගුණතිලක බයිලා ගීතවලට පමණක් නෙවෙයි බටහිර පොප් සංගීතය, සිංහල ජනප්‍රිය ගීත, ආදර ගීත, නර්තන ගීත මෙන්ම වේදිකා ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයන් සමග එකට ගායනා කළ හැකි ජීවමාන රංගන ශෛලියක්ද ඇයට තිබුණා. කැරල්ස් විජේවර්ධන, MS ප්‍රනාන්දු, ඇනස්ලී මාලෙවෙන, සුනිල් පෙරවා ඇතුළු ප්‍රවීණයන් සමගද ඇය කටයුතු කළා. මරියසෙල්ගේ වඩාත් සංවේදී සහ සදාකාලික ගීත අතරින් එකක් වන්නේ සිහින නෙළුම් මල කියන ගීතය. මෙම පත්‍ර රචනය අජන්තා රණසිංහගේ. ඒ අයගේ පුතු වෙනුවෙන් ලියවුණු ගීතයක් බවද සඳහන් වෙනවා. ආදරය, සෙනෙහස සහ මව් හදවතේ උණුසුම පිරි මෙම ගීතය අදටත් බොහෝ දෙනාගේ ප්‍රියතම ගීතයක් ලෙස පවතිනවා. මරියසෙල් ගුණතිලගේ සංගීත ජීවිතයේ ජනප්‍රිය වූ තවත් ගීත කිහිපයක් වන්නේ රහසයි සොඳුරු ජීවේ, නෙළුම් මලේ පෙති කඩලා, කුමරානනේ, යොවුන් සිහින ලෝකේ, පහන් නොවන රැයක මෙම ගීත සියල්ලම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීතයට ඇය කළ අමිල දායකත්වය අදටත් සිහිපත් කරවන්නක්. කාලයේ ගෙවි ගියත් සැබෑ කලාකරුවන් කිසිදා මිය යන්නේ නැහැ. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ගේ නිර්මාණ තුළයි. මරියසෙල් ගුණතිලකගේ ගී හඬද එවැනි සදාකාලික හඬක්. අද ඇය අප අතර නැතත් ඇයගේ වූ ගීත තව බොහෝ පරම්පරාවන්ගේ හදවත් තුළ රැඳී පවතිනු ඇති. ඇයගේ ආත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අපේ උපහාරයද මෙලෙස පුද කරමු. අවසන් වශයෙන් ඇයගේ තවත් අමරණීය ගීතයක් සමගින් අද වැඩසටහන නිමා කරමු.
1: අර රොෂාන් කිව කතාවට මමත් එකඟ වෙනවා. මොකද කලාකාරයන් කවදාකවත් මිය යන්නේ නැහැ කියන කතාව. ඔවුන් සදාකල්ලිම අපේ හදවත් තුළ ජීවත් වෙනවා. එහෙමද රංජිත්?
2: ඔව්, කලාකාරයෝ දැන් අපි කියනවා මේ තරු නිවුණට අපිට තරු පේනවා. දැන් අපිට මේ පේන තරුවක් තියෙනවානේ, මේක නිවිලා ගිහිලා තියෙන්නේ අවුරුදු මිලියන ගානකට ඉස්සර වෙලා. නමුත් අපිට තාම තරු පේනවා. ඒ තරු නෙමේ, රිදිතිරේත් එහෙමයි, ගායන ලෝකෙත් එහෙමයි. හැම වෙලාවෙම අපි අතර ඉන්නවා. අපි අතර ජනප්‍රියම ගීත ගායපු ගායක ගායිකාවන් දැන් අපි අතර නැහැ. ඒ වගේම සමයි සිනමාවේ, ඒ වගේම තමයි සිනමාවේ ගායනයයි ඇරුණහම අනිත් කලාකාරයෝ, ඒ වගේම ලේඛකයෝ, ඔවුන් ලියපු පොත්පත්, ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම කලාකරුවෝ අපි නිතරම දකිනවා. ඔවුන්ගේ නිර්මාණ තුළින් අපි ඔවුන්ව හමු වෙනවා. හැමදාමත්ම අපි ඔවුන් ස්පර්ශ කරනවා.
1: ඔව්, ඉතින් ඒ තමයි කලාකාරයන්. මේ කතාවත් සමගින්ම අදත් අපි මේ වැඩසටහනින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. පුරා දෙහෝරාවක් තිස්සේ අපි ඔබ සමග කතා කළා, සංවාදයක යෙදුණා. ඔබ යමක් ඉගෙන ගත්තනම්, ඔබ යමක් උකහ ගත්තනම් ඒ තමයි අපේ සතුට. මෙදිරියේ සිට අපි සාලිය ගලාපත්ති, රංජිත් වීරසිංහ, රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත්ජී එදිරිසිංහ අපි ලබන සතියේ නැවත හමුවෙමු.